0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවේ රාජ්‍යයේ අඩු
2: අරගුණමගේ ප්‍රවන්දන් හම්ජිෆාවා ගතුන් දෙන් ඉවඩන්වානි කීරිත කුර්ආන් කියවුන් මෙද ඉවඩන්වානි සූරතුල් මායිදාගේ 12 වන ආයතුම් පශායෙන් ඒ සූරතුගේ 40 වන ආයතුගේ නියල

එබහී මුජ්ජිසාතෙන් අත්වජනම එයන් හමකශවරුන් ඊමාම් වානකමන් එවරෙන්න වෙවුණහා ගදෙක්කෝ අල්ලාහ් ගන්දී හුවාකුරති කලේගෆාන් විදාල් වාශ් හමකශවරුන් ආයත්ත වනී අල්ලාහ්ගේ හදරතුගේ ඒ ආයත්තන් අත්වජනම එවරින් අමල් කුරානේ ගොයි තියබෑමිහුන්නන් අංගාදනී කොංගච්චෙන් හිජේ එවරින් ඊමානෙන් නුවානෙතේ.

0: බොකර හතන ගියස් බේරුවයක් කොන්නන ගතා මිකහරකන්තක්කුම අඩික් අඩිකමක වෙසොන්නන මා වික්කා පිහරක ඉන්නම සටිකමක වසෙන්න්නන මේ උසූල් බදව කොල්ලන්දී අනාලුවතුක කොම්ම මසකතක් කොක්්ගම් වෙස් ලාරි සෝදිද්‍ය ඒ හම ළඟල වලී පයිගත මේ අරුවුණු දන්නවාරඟයි වාහකේ
1: වරපර්ශු කරය අමත් ලෝකල් කවන්සිල් නොනයා මිගොත අල්මන කවන්සිල්ත හෙදමගේ එම බොඩ බේනමගේ විහස් බොඩක් ගම රසුගේ රජයතු නගාතුන් කන්තත්ත කොද්දනු ඒ මුහෙමකමේ ගොත්තුකම ඔන්නන දෙත්ත එම ජදීල් එපාහ කරේ කවන්සිල්තකුම් බදම් විය පොරතා මිගොත නිකමති කොම් බයත්තෝ මෙරසුග මිරරුග නිකමතිකුම් ඔලනි කොම් බයත්තෝ කොබයත්තෝ එමිහුන්න බේනුම් බේනු ගේත් ගෙහෙදි නැති තෝ එම මිහක වසීපෑ දනී තෝ නූනකී වෙගෙන්ත බලාප එමිහුන්න එහි තෙරිපබේන කොම්මස් නිසාම කවන්සිල් පහරක බැබ්බෙහුණු විදාළුන්දන කවන්සිල්ගේ බජට කොනින්නන මේ මිසාලක වගේරුන හිවාන පහරක නොත්තවි සිංගා දාන එන්නමස් අල්මන්න දෙන් කුරමේනි කොන්කමතෝ රසුග මිහුන්න එකේග එකවෙගෙන් කොන්කමතෝ කළ ජලිද පහ කරවි එගොත පුරතම ඒ කන්තත්ත කුරුන් ඒ වරම් මුහෙම්ම කමත
2: දරුමින පහක වාන ඉංගෙත සමානුස්සරම දිවෙහින්නකි එක්වෙරි කම එබ්බේ කණබ්බේකන් අලාලා ඕගා තිරිවා බයක්කන් එහෙමම ඒකන් බලා හෝදාක එහා දැච්චෙන අල්ගමින මිහර්ස් ෆෙනේ බයි ෆාර්දෙත මි සෝෂල් මීඩියාගේ එකේකේ එන්ජීඕස් තකු මෙත නිකමෙතින්නම් එහි තිරිවා තෙමුගේගේ එමුන් හීනු කුරාගත බදල් කොල්ල දේත දෙහම තින්ිරුකා කොත්
1: ර කානති වෙස් දේමන එකමක දායමීගොතක දෙ කොකමත කොද්දවේන ඒගේගතේ මීහුන්න මසකත කරවේ පද මීහත් තිබී මසක මසක පල පාරක තිබදාන ගත මසකත නොකරේ එහනම නික එම ජ දෙම කොපරවන කත හෙක ෑත ම කොම්බයිත ම හිත.
2: ಸುಮಿಂಗ್ ಹೈ ಸುಮಿಂಗ್ ಹೈ ಮಿ ನಂಬರ್.

0: ಅದು ಮ್ಯಾರು ಗಣಿ ಹಾಕಿ ಸಾಳಿಸ್ತೀನಿ ಮಿನಿಟ್ ಮೇ ದೇವಿ ರಾಜ್ಯ ಗಾಡ ಅವಳ ಮಂಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಮೇದು ಅವಳ ಮೇ ವಾಹದ ಕಾಲ ಮಿಗಿಂದ ಮಾವಲೋಕಿ ರಡ್ಫೆಂಬರ್ಗ ಅವಳ ಮಿನ್ನ ನಿಕಮತಿ ಹಾಲ ಗೋಳೆ ಫರಾತ ಹೇವಿ ಮುಕ್ಕುರ ಇದ್ದಾನೆ ಕಂತ ತಕ ಬೇ ಗೊತ್ತು
1: ಮಿಹಾರ ಮಿನ್ನ ಹಸಂಖ್ಯ ಬೇ ಪ್ರಕಾ ಗುಳಿ ಮಿನ್ನ ಅಸ್ಲಾಮ್ ಅಲೈಕುಮ್ ಹಸ ವಾಲೈಕುಮ್ ಸಲಾಮ್ ಬಾಜರ್ ಹೆಂದುನ ಆ ದವರ ಬಾಜರ್ ಹೆನ್ನ ಅಳಗುಮೆ ಫರಾತ ಹಸ ಹಾಲ ಹೋ ಅಲ್
2: ಬಾರುಕೋರಿ ಆಬಾದಿ ಬೊಡತಿ ರಗ್ಗಸ್ತರೇ ಹಿಮೆನೆ ಎದೆತ್ತು ಅಳಗೊಂಡ ಮೇಲೆ ರಬ್ಬತ್ ಹೆಣ್ಣಮ್ಮ ಅಳಗೊಂಡ ಮೇಲೆ ರಸುಗೋ ಸಗೀಗತ ಬುನಂಜ ಪದ ಉಳೆ ಆಯ್ದಾತ ನೇಗೆ ಅಗೀಗತು ಬುನಂಜ ಬಯಕು ವರ ಮಧುವಾನೆ ಹಾಸಕು ಪದ ಎಹೀಯ ವಿವೇನ ಮೀ ಹುಣ್ಣ ಹಮ ಹೆಂಗೇನ ಮೆದೆಂಗ್ ಹೆಣ್ಣಮ್ಮ ಸಿತಾಮಯಾಕಿ ದಂಡವಂಜ ಹೆಣ್ಣಿ ದಿವಹಿರಾಜ್ಯಗ ನಿಕಂಕ ಅಗೀಗತುಗ ರಾಜ್ರಶೆಗ್ಗೆ ನೆತೆ ಮಿಹಾರು ಅಳುಗಣು ಮೆನ್ನ ಅಬದ್ವಸ್ಮಿ ಹೆಣ್ಣನಿ ಅಡು ಇವೆನಿ ಸೊಮ್ಮೆ ರಸಗ್ಗವಸ್ ಕುಲ ಜಮಿಯಾತ ಉಪದಿ ಗೂರೆ ದತ್ತು ಹೆಣ್ಣಮೋಸ್ ಜುತಿಮಾಯಿ ರಕ್ಕಾತರಿ ಕಮ ಆಮುಂಗೆ ಜಮ್ಮತಿ ಜನ್ನೈ ಪದ ಕಹಲ ಬೇಕುಳು ನಂಗೆ ಹೀತರಿ ಕಂ ಪೋರು ಪದ್ದಿ ನಮಗೆ ಗೊತ್ತು ಯದಾಹಮಿಯ ಕುರವೆ ಕಮೆನ್ನೆ ಏ ಜಮಿಹೆಟ್ಟೆನವೆ ಗೊತ್ತಿ ಕಮ್ಮಿ ಕಂ ಕುರವೆ ಮುಸಿ ಎಮ್ಮೆ ಗೊತ್ತಕು ಏಯ್ ಮಿ ಪದ ಜಮುಯ್ಯಾತ ಕಂಗೇತೋ ಎಹೀಸರಿ ಎಹೀಮಿ ಲಿಬೆನಿ ಎಕಿ ಎಕಿ ಗೊತ್ತು ಎಹೀ ಲಿಬೆನಿ ಎಕಹಲ್ ಜಮುಯ್ಯಾತಕು ಅಳವನು ಗಬೂಲು ಕುರಾ ಗೊತ್ತುಗ ಜಮುಯ್ಯಾತಕುಗೆ ಕುಲ ಜಮುಯ್ಯಾತಕುಗೆ ಇಷ್ಣೆಗುಮ್ಗೆ ಮತಿಂಗ್ ನಿಕಂಕಂ ಕುರಂ ಫರಾಧಿಕಮ ವನ್ಯಾ ಮೀ ಆಮು ದಿರಿ ಉಳುಮುಗ ಉಳೆ ಮೀ ಹುಣ್ಣ ಎವ್ವರಂ ಎಫರಾತ್ತ ಗೆನವೇನೆ ಎಯ್ ಪಂಡಂ ಮಿಜಹನಿ ಗಾಯಮು ಕುರಂ ಮಿಹಾರು ಮಿಫದ ಆಯ್ಲಾತಂ ಆಬಾದಿ ಕುದಿತ್ತಂತ ಮಾ ಗಿನ ಎನ್ನು ಮಾನೆ ಆಬಾದಿ ಒಡೆತಂತ ಅದಿತ್ತರ ಮೀದು ಕುರಿ ಹಚ್ಚಸ್ ಎಮ್ಮೆ ಗಿನವಾನೆ ಎಹೆಂ ಬೆಜ್ಜೆ ಕಮ ವನ್ಯ ಆಬಾದಿ ಬೊಳಸಿ ತಂತನಗ ನಿಕಂಕಂ ನಿಗೊತ ಕುರಾಕಮ ವನ್ಯ ಮಿಫದ ಪರಾತ್ತಕಂ ಪಂಡು ಹೋದಿದಾನೆ ಇಂಗೇತ ಮಿಹಾರು ಅಳಗೊಂಡ ಮೇಲೆ ನಿಕಂ ರಮೀದು ವಿಷ್ಣ ಮಿ ದಿವಿರಾಜ್ಯಗ ಎಬ ಉಳೆ ಹಗೀಗತುವ ಬುನಂಜ ಎಹಿ ಜಮುಯ್ಯಾಕ ಮಂಫಾ ಜಮುಯ್ಯಾಕ ಮಿಕಹದ ಜಮುಯ್ಯಾತ ಎಬೇ ಪುಳುಣ್ಣ ಹಾದ ಎಹಿಯ ಲಿಬೆ ಲಿಬೆ ಅದೆತ್ತು ನಿಕಮತಿ ಬೇರು ಎಕಿ ಗೌಮತ್ತಕುವ ಮಿಸ್ಕಿತ್ತಕ ವಳು ಬೆಹೆಟ್ಟು ಮಾ ಮಿಕಹದ ಕಂಕ ಕೊರೆಯೋ ಮಿತಾನಿ ಎಹಮ್ಮ ಅಳುಗಣು ಮೆನ್ನ ದೀನಿ ನಗರ ಕುಂ ಬಲಾಕಮ ವನ್ಯ ಎಮ್ಮ ಪುರುತಮ ಅಳುಗಣು ಪಶಂವಸ್ ಮಿಜಹನಿ ಅಹರ್ಮೆಂಗೆ ತೆರೆ ದೆತ್ತು ಏಯ್ ಹಂಗುರಾಮವಸ್ ಮಿ ಇನ್ನ ಗೊತ್ತಕ್ಕಿ ಹಂಗುರಾಮ ಅಹರಿಮೆನ್ನ ಹಂಗುರಾಮ ಕುರಾ ಬಯಕ ಅಹರಿಮೆ ಹಂಗುರಾಮ ಕುರ ನೂಂತೋ ಎನ್ನುತ್ತಿ ಅಂಗವಾಪ ಅಹರಿಮೆನ್ನ ನುಬೆಹೇ ಬಯಕ ಅಹರಿಮೆ ಹಂಗುರಾಮ ಕುರ ಅನೆಂಗೆನ್ ದಿವುಮಕಿ ರಂಗಳು ಕಮೆನ್ನು ಹೆಣ್ಣ ಮಸ್ತ್ ದೀನಿ ಗೊತ್ತು ಗೊತ್ತೆ ನೇಗೆ ಹೆಣ್ಣ ಮಸ್ ಬುನಮ್ಮಿ ಉಳನಿ ಎ ಬಯಕ ಎನ್ನ ಕ್ಯಾರಿನ್ನೇ ಮಿಕಂಕ ಪರಂಬಿ ಅಳುಗಣ ಮೆಂಗೆ ಮಿ ರಾಜ್ಯಗ ಎಬ ತಿಬಿ ಹಿಂಗೇತೋ ತಿಯದನ್ನ ಪದ ನಮ ಇಕಹಲ ಬೇನು ನಮ ನುಪೃದಿಪ ಬೇನು ಜಹಿಪ ತಿಬಿ ವರ ದಿನ ಆಯ್ದಾತಕ್ಕೆ ನಮ ಏಕೆ ಹೋಗು ತಿಬೇನೆ ಎಫರಾತಕ ದೆಮೆಹೆಟ್ಟನಿ ಗೊತ್ತೆ ಮಿಕನ್ ಪುರವೇ ನೀ ಮಿ ಜಮುಯ್ಯಾತಕ ಕೌನ್ಸಿಲ ಗುಳೆಂಬಿ ಹಿಂಗೇತ ಗುಳಿಗೆ ದೆ ಅಳುಗಣು ಎಫರು ನುಬುನಾ ನಿಂಗೇತೋ ದೆ ಕೌನ್ಸಿಲುಗೆ ಮೆಂಡೆ ತೆರೇಗ ಎಮಿ ಹುಣ್ಣಿಬೆ ಬಜೆಟ್ ಮಿಕಹಾಲಕಂಕ ಕೊರುಮುಗೆ ಗ್ರಾನೂನಿ ಹೈಸಿಯತ ಒಕ್ಕಮೆ ನೆಕ್ಕಮೆ ನೇಗೆ ಹೆಣ್ಣಮ ಗ್ರಾನೂನು ಗೊತ್ತು ಮಿಕಂಕಮಕಿ ಮಿ ಎಮಿ ಹುಣ್ಣ ಎಹಿ ತೆರಿಕ ಹೋರುಕೊ ದೆವೇನೆ ತಕೆ ಹುರಿಕಮ ಬನ್ಯ ಎಫರಾತು ಮೀಗ ಇಷ್ಟ ಗಂಬಿ ನೆಕ್ಕಮ ಬನ್ಯ ಅಳುಗೊಂಡು ಗುವಾದನಿ ದಿವೆ ಸರುಕಾರ ದಿಬೇ ಹುಳುಗೆ ಹುದಾಸ್ತರಿ ಕಂ ಹುರಿಕಮ ಬನ್ಯ ನಿಕಹದ ಗಾನು ನೆ ಹದಾ ದೆ ಬಾ ಹಿಂಗೇ ತೋ ರದ್ರಹುಗೆ ಕೌನ್ಸಿಲು ಎಹೆನ್ ತಿಬೆ ಬೇಪುಳು ನಂ ದೆಬೇ ಹುಳು ನಿಹಾರು ಜಕಾತ್ ಬಸ್ ಮಿ ಹಗ್ಗುವನಿ ಜಕಾತು ಹಮತಿಬೆ ಜಕಾತ್ ನುಬಹ ದೆತ್ತು ಜಕಾತು ವಾಹಕ್ಯ ಕಿ ಎ ಜಕಾತ್ රජිස්ත්‍රී වෙගෙන් එ බලා මිංගරතක බලාගෙන් ජකෑත් විභානි අත් හිතුරු සකෑබස් ඉන්නනි එවසූලු මුදල් සකෑබස් එහෙම වෙජකම වඥා එක්කල කවුන්සිල එලිබිගෙන් වා බාරුග දරු අලුගනුමන් රසුග හම ගෑමුම් වස් මිගොතක් කමෙ කුරාකම වඥා එහෙන් උලේ මීහුන්න රඟවලු වෙච්චෙන්ම දෙවේනකම අලුගනු ගබෝදු කුරණී දෙන් මිදෙන්නයි පදාන් එකි එකි ඒ ව්‍යාපාරි වෙලින් වස් පණ්ඩු කුරුම අමි ඊ අලුගනුම මියතු මිසාවකන් එබ්බ චින්තානකම් මි උලෙවෙනි එම්බ පුරිහම රඟලුගොතක් කමං අලුගනුමෙන් එකකබ්බ ඉහුසා තෙන්න කුරේ ගබෝලෙබ්බ නුකුරවේ ගින පාරේ ඉගේතො එයි අලුගනුම න කුරවේ එකි එකි කන්තතකා හෙදි එහෙන්නමොස් මි කොල්ලා එම්ම කාදුරු මිසාක එම්ම කදුරක මි බලාල එම්ම කදුරෙක්ග මිම්බර්ස් එමියග හිතුන් රුහුමුන් එවනියතුග අල්ලෝග දරුම එදිග දීබල එ කදුරු එදුවහුන් අලුගනු මෙන්න සපැහතෙරවා ඉගෙස් ඒ අලුගනුමෙන්ග පාප අධි කිතම ගිනය සෙක්කල කදුරුග මෙ සබුබුම්ම අලුගඩුග පාප වහිගෙන් දානය එදුවහු එමිහක කොප්පහුන්න හෙෝකන්ත එමි කොප්පුන පාපතම් කෙඩෙන් ගෙහෙනි පාපනුකුරා ඉංසාල මිදුනියම තිීග ලෙබ්බියෙන්ම පරාත් එහෙන් උරියන්මනකි බාබ කුරුමා එකීක පොළුවවතී බීම් එහෙම් වෙජකම වඤ්ඤා මුස්ලිමුන්ගේ හයිතියතුම් අලුගොනු මිගවාලනී මුස්ලිමුන්ව වෙතිබෙ එවද එහි දෙනික බෝරුකොද්දෙන් තිබි මීහු ඒ දෙමෙහෙට්ටේ කොට මිකන් කුරවේ නී මි වාහකිය කී අධි දකයන් නුනස් මිකාල පන්දෙන් උපත්යන් එය එහි ක බෝරුකොද්දෙන් මීහුම් වාන එයි මියතු අලුගොන්න එබ ෆෙනේ චිද්‍රියා තුගා වරගින මීහුම් අගීගතු බුණඤ්ඤා දීනු අංගවා මිය ගොත මිකන් අලුගමන් රහ මිහාරෝ සබ හෙද මිස්කිතන් අලුගමන් කන්නේ කාව කම්බු සදත් ඉන්නේ එ මිස්කින් හදව ෆරාමේර දුනිය ගොන්න එකම වනි එහෙන්නම ත්‍රිබුනි අලුගමෙන් රහු මිහුන් නොව සවර මදු මිහක් කන්නේ ගේ මිස්කින් හදනි කාව කන්නේ ගෙදීව එහෙම් වෙජේ කම වඤ්ඤා මිගොතම් මිකුරා සොදගා තක කී බී අලුගමෙන් අහම ඉංගේ තෝ ෆොස්තල හසානා දෙමීහෙක්ගේ පෙම්වරු දෙමෙහෙට්ටෙන ගොත මික කුරුම තකා මි හගීගතෝ බුනඤ්ඤා මි කුලබු ජම්මියා තක කවුන්සිලා කුරු කුලිකෙන් උපත්ත මි පන්ඩ උපත්තාගෙන් ඒ පන්ඩුන් මිකහල මීහු එගේන කොම්ම රැසෙක්වස් ආ මිමිහකී මිඊ මිමිහගේ ආයිලා මිමිහ මි උලේ ගොත අන්නුන්ගේ දරින් කන්තත්තකුව බලා විස්නාලීව මිමිහැකී මිඊ මිහක්වා මිහෙක්ක මිමිහ හක්පු වනී මිහනි මිම්බරකක්කන් ඒනය දෙමෙහෙට්ටෙන ගොතක මීති දීපිකම වඥා දෙම් මි උලේ ආම්ම රජීතුන්නා එපෙම්බරක ඒනව දිරි උලේ විදානි කම ගොත බලාගෙන් මිකන් කොප්පිකම වඥා වර රඟල්වාන අමයකනි පුටුබෝල කුළුමා බහිකුළුමා දඩිජහුමා මිකහලකංකම නුහුන් කුලපු ජමි ජාතකුන් කුරම් දී ඉගේ
0: සුකරිය හස මකිවලාන ගත අද ෆාර්දවාක් දන හසන් පහකර ේකංකම එහිලිබෙන ගින පහර ජමියතන් කර මසයකතු අමල මසකත බෝද එහෙමම එහි ෆෝර්කොල් දිනම මිහුන්න මෙකහ බයි මෙහමනය කොල්ල විධානය හසුගතක කොලබ් ජමියයාගේ ගවෑද නෝන ගානුන කොමස් කහල බය ඉතුර කරම් වයේ කුලබ් ජමියතහුගේ සිම්මාගේ තෙරේග මිකහකන්ත තක්කුරුන් ඔන්න ජහනකම ඒරුන් කොමස්වරගේ බාරලම මෙකහකන්තට කාන්නාන දත
1: අද සිතර බේපුර නාගම වාහක දක්කාලන මිහාර හැගඩ පන්සස් එමිනට හිගේ ෆිං හත තිබෙන්න ලවෙරික ස්කූල් මික වාකුතු මිහාරමි හමවි දැන් අලු මේ ආශි ජහර් බලාලන් කොන් ලවෙත් කත්ත තිබෙන්න මම රිකවෙස්ට් කරේ බෙදත අලු මේ මවුලු කතුක මි දැක්කනි නිකමෙති හාල් ගෝලේ ෆරාත්තකන් එහි තෙරුම රෂු ෆෙම්බුරුක කුර විදාන කන්තත කිය කොබාත මි වාහක දැක්කාර දෙමෙ සම මි හතර වාහක දෙක්කේ කි බේෆුලම් පහ කුර කන්තත උගිතරේග මි බේරු

0: සෑයෙන් ඔන්නන දොනින් මාව
1: සෑ
0: නේ දළු
2: දෙනි කොම්මෙද හොකු
0: වෙස්ස ඔලිබේ වරියතු වෙස්ස එහෙන් තොන්
1: කඩලේ
0: ಸೆಂಟಾ ಓರೆಂಜಾ ಫಿಜಿ ಹೆಚ್ಚಿಸ ದುರುಪಾಯ ಸಂಘ ನಮ್ಮ ಸಾಹೇಬ್
1: දැන් රෂ ෆෙම්වරුග මිරෂුග හම මිරෂුග වෙස්සේ බහුරි වරන් නිකමෙති වරයි හම යතින් කුදින් අංහෙන් කුදින් කොලෙත් තිබි ගේග්ග ගේ හවක් වෙස හොරි මහම ජමියකු ඉස්නග රෂුග යකි මිස්මිහුන් ගේ හියයිකු හම වරල් රීති හම එම්මේ මිජමානුගේ ෆෙම්වරක් ගේ ගලා දෙස ගේ අල්ලාහ ෆයි තිබි මිවර දැන් මිරෂුග හම එම්මේ ෆෙම්වරුග උලෙ එබ්බයි ගේ ෆෙම්වරක් උපාවෙර දැන් හමයි කුදින් නම් වෙස් තවලිමේ ගොතු වෙස් සම ජාෂුගේ එකි මිස්මිහුන් දැන් ෆෙම්වරුග එම කියන්නේ දැන් රෂ මිහුන් නද කොද්දවේනි
0: රයිය තුම් එබා කවුරු මේ දැක්කද රෂ ෆෙම්වරුග කුර වේනකද
1: මිහාරු තමයි කුදින්න කියලා කියමන් හරදු මේ කුරානි තම එකි කුදින්න එකි මිහු
0: දැන් මිහාර කොරියා ඛිලාෆ ද කොම්මත ෆෙද්ද මේ ෆෙන් හොදා කරන ජේනත දත්ත
1: ෆෙයි හොදන්න ජෝන සදි හුන්නාන වර
0: එබා කම දෙන්න නෙවේ ආ
2: බූටු
1: ටියෝෂා
2: බූටු දබස්
1: රුවාන් කුලාස්පි කහලා කන්ත සුන්නානත දැන් ෆෙම්වරුග කොද්ද විදාන සමෙ මිපුනා මිහාර වර පහුන් දරකු ಬರನ್ನ ಕಮಿಟಿ ಹಾಲು ಗೋಣ ಮೀಹಕು ಸರಕಾರಕ್ಕೆ ಬೆಲುಮ್ಗೆ ದರ ಗೆಂದಿಯ ಗೆಂದಿಯಮ್ಗೆ ಕುರಿ ಸರ್ ಫೆಂಬರ್ ವರಬ್ಬಡು ಎಹಿ ಏನ ವೆಫತಾ ಹೆರಿ ಎಲ್ಲ ಪೊಲೀಸ್ ಸ್ಟೇಷನ್ ಉನ್ನ ಕೌನ್ಸಿಲ್ ಉನ್ನ ದೆನ್ ಕೌನ್ಸಿಲ್ ಇಸ್ಲಾಗೆ ಹಮ ಕೊದ್ದೆ ವಿಧಾನ ಹಿಂಗೆ ವರಗಿನ ಸಂತ ಕೊದ್ದೆ ವಿಧಾನ ದೆನ್ ಮೀ ರಸುಗ ಹಮ ಬಯಕು ಮಿಹಿ ಇಸ್ಲಾಗೆ ಮಿಹುನ್ನು ದಾಯಿ ಮೀ ಗೊತೆಗ್ಗ ಎಹಿ ತೆರಿ ಕಮೆ ಸೋರು ಕೊದ್ದೆ ಕಹಲ ಗೊತೆ ಅಷ್ಟು ರಸ ಫೆಂಬರ್ ಕುರಾಣ್ಯ ಕೊರೆವೇನು දැන් නිබුණාගෙන් ගියා කායිටි හම තස සෙම්වරුග හම ජමියාකු මිස්නගාගෙන් හේ වේදේ පරාත්තකු නන්නේ ගේ ගොත එහි හොදාගෙන් එහෙන් හුන්න නිකමෙති මිහුගේ ගේගේ කරන්ට් පීවෙ සම දක්කාලේ විදානේ
0: ඕකේ
1: බකි මිහෙක් කන්නේ ගේ ගොත රම්ලම් මස්සන්න අයරුග ගේගේ කායිටි මි බේනුම් වයිචි හමගෙන් ගොස් දාද විදානේ ඒ ගොතගේ පොරේ එකං කඩර සෙම්වරුග
0: ලිමිටේ කණ්ඩායම් වුණානේ ඒ දෙන් දුවාලක
1: මෙන්නා
0: ආ
1: දෙන්නෝනේ
0: ආ එරවම
1: නගම අලමුන් දානින්නෝ
0: ફોકસ කරන බාල් දෙක ફેંගලම
1: කෙරුවා ආ දැන් දැසි පෙන්තරුග මිපුනා හංගම මිහුන් එපෝරි මිහුන් ඉන්දියා ගෙන් ගොස්සේ සමය දෙතින්
0: හතරක් කොකු
1: වෙලාගේ දැන් දැසි පෙන්මරු ගොස්සේ ගෝච්චේ හරි ෆෝන් නැණ නිකමෙති මිහක බාලි ෆෝන් නැමෙගේ
0: ಬೇರೊಂಬ
1: ಹೀತೆರಿಕಂ

0: කීරිතේ කොරුවාණකි එම්මෙ මති වෙරිෆයි
1: එපතු ගවා බයෙන් ආයත්තක සූරැත්ත බාබා ලෙවි තපාත් හාදිසාතක සබප්තක ගුණකි
0: එ හාදිසාතක සබප්ත එහුන් තෙරනා හමේ ගෙනස්තනි
1: සබබුන් නොසූල්
0: හමේකනි දිවේ රාජ්‍යේ කාඩු
1: එංහා 439 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදී අඩ්ඩිහෙනුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර් කොල්ලපා

0: තකුන් ඩවන්ලෝඩ් කරවේන
1: පිසමයා
0: අවහ ෆෝන ඩවන්ලෝඩ් කරපා.
2: කොම්මෙ උමුරක,
1: කොම්මෙ ෆන්තියක,
2: කොම්මෙ ගින්තියක, දිවෙහි රාජ්‍යයේ අඩු එංහා 4.49 kHz medium wave
1: අඩ්ඩිහනුවේ megahertz FM band

0: මේ දිවේ රාජ්‍ය කඩ බාරගඩි 4 මිනිට් කමින් ඉන්නේ ස්තනී මේදුග මෙන්දරු වගුත්ක බංගියා බංගිතවා
1: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: එංහා සතරසයක සාලිස් නුව කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු
2: ඇතරවන්න ඇතරවන්නවා හුඩකො කස්සත් කල්ලන බඳු කොන්න ඇරද
1: කියාබල රාණීගේ හිංහමචහුමකක් ම අඩුව හාෆාන
3: සිහන්ගේ මම මේ බද්ධ කොල්ලන් ගෙන් ගොස් පලාශ
4: දිින් කුච්චකුඩුගි පේලත
5: කුච්චක් බෑනු විතැනක
4: අනි කුච්චකුරතිීම පර
1: එහාරා මිහාරුගේ තෆාත් ඉහුසාස්තවගේ රේඩියෝ ්‍රාමාත දෙවිරාජි ගඩුගේ YouTube චැනල්ලු මිහාරු අඩුස් වාලි වේෙන දෙවිරාජි ගඩුගේ YouTube චැනල් අවහ සබස්ක්‍රප් කොළවා ගඩින් හවිරු හතර ජෙහි අඩු සෝමන්තය ගින්දවනි දිවිහිරාජ්‍යයගේ අඩු

0: Varang o fave.
1: අධියන් අධියන් කියන වෙෆති හොරි
2: මිහිරි වර බොඩ හාස්ව
1: අනෙක් ටෙස්ටු කෑරිවී මත මන්හා මන්න හාද දෙර වෙෆය
2: අහරගෙ වර ගෑකුජ අහරන්න මලාමෙක් කුරණේ
1: හාස් නුවබ ස්පිල් ද ටී ප්‍රෝග්‍රෑම් අඩු එහි මති කාලා හූරි හාකංක මං හල්ලු හොදනගෙන
2: ස්පිල් ද ටී
1: මිකාල කංකන් දිමාවීම කන්තක්කුර විධාන ගොත්තන් එ ප්‍රෝග්‍රාමුන් ගේන ස්පිල්දටී
2: හමේ ගනි දිවහිරාජය ගඩු
3: ආදිත්ත දුවහෝගෙ හවීරු හතුරගඩි ෆොනරෑගා
4: රිපීට් බුදු දුවෝග හවීරු හතුරගඩි ෆොනරෑගා
3: අධි බුඩාස්පති දුවහෝග හවීරු ෆහෙද් ජහයඩු
1: එංහා සතරස් දෙක සාලිස් නුවේ කිලෝ හට්ස් මීඩියම් වේව් අද අඩ්‍යා නුවේ මෙගා හට්ස් FM බෑන්ඩ් හමේකන දිවහි රාජ්‍යයගේ අඩුම් එන්තිසාර කොල්ලවා
5: ස්පිල් ද ටී
6: කෙමබේ ජෙහිෆාවා මීහෙගේ ෆරාතුන් එහෙම මීහක බලි ෆෙතුරු දාන මුද්දතකී කොබා
7: ಬಿಹಿನೆಗುಮ್ಗೆ ಹತರು ದುವಸ್ಕೂರಿಂ ಬಿಹಿನೆಗುಮಫಹು ಹತರು ದುವಹಾ ಹಮೆಯ ಬಲಿಜಹಿ ಫವಾ ಮೇಹಾಗೆ ಫರಾತುಂ ಎಹೆಂ ಮಿಹುಣ ಬಲಿಫತುರ್ಮುಗೆ ಫುರ್ಸತೋವೆ
8: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರವಾ ಸಿಹಿ ಫರುವ ಹೋದವಾ

0: ඔබ අමිතා හුණ ඩස්බින් එහෙරිද මේ වෙස් ඩස්බින කන්නු ලාමාඩි
1: දුනියේගෙ හතරු පිටුන්
2: රාජයේගෙ උතුරා දෙකුණුන්
1: ඛබරා මවුලුමාත්
2: ඔට්ටු මෙන්නති සවීස් ගඩීරු
1: දිවහි රාජ්‍යයේ අඩු
2: එංහා 7.41 kHz medium wave 99.5 FM band

0: ಸೇಗಂಡು ಕಂಕುರಾಣಿ ವಗಹು ಕಂತಕ್ಕುರಾಗೋತ ಕಿವೆತೋ ಈರಾಣದಕ್ಕೆ ಬಿರುಗಣ್ಣನಿ ಏಮ ಮಿಹುರಿ ಹಾಕಮಗೆ ಸ್ವಾಲ್ ತಂಗೆ ಬಾದಿ ಟ್ರಂಪ್ ಹಂಗೆ ತೋ ದೇಣಕ ಕುರಿಮತಿ ಗೊತ್ತಿ ಇಂತಿಹಾಬು ಈರಾಣ ಹೆಂಗೆ ಮೀ ಇಂತಿಹಾಬುಗ ಮೀ ಮೀ ದುವಸ್ವರ ಮೀತಿ ದಮ್ಮಾದಾಫಿಯ ಹಾಸಕ ಹುರ್ಮುಸ್ ಕಂಡೋಳಿಗೆ ಮಸ್ತ ದಮ್ಮಾದಾಫಿಯ ಟ್ರಂಪ್ ಅವರ ಬಡಗು ಹೆಂಗು ಸ್ವಾನಿಕ ಐ ಹೆಂಗೆ ಮೀತಿ ಮೀ ಸುರುಹಿಗಸ್ ಮೀತಿ ಈರಾನ್ ಬುಣಿ ಹೆಚ್ಚೆ ಈರಾನ್ಗೆ ಗೌಮಿ ದಿಫಾಬೆಹೆ ಐಶ್ವರ್ಯಕ್ಕಮವ ಅಲಿ ಅಕ್ಬರ್ ಕಾನಿ ವಿದಾಳ್ವಿ ಮೀ ತಿಮಂಡಮೆಂದೆ ಹುರುಮುಸ್ ಕಂಡೋಳಿ ಹುಳು ಮಾದೆ ತೆರೆಗೆ ವಿಸ್ನಾನಿ ಟ್ರಂಪ ನತನೆಯ ಹೋಗಿ ವೇರಿಕ ಬೆಟ್ಟುನಿ ವೈ ಎಂಬ ಇವೆ ಹಿಂಗೆ ಹುರುಮುಸ್ ಕಂಡೋಳಿ ಗುಳು ಹಾಕಂ ಮೀ ಟ್ರಂಪ ನತನೆಯ ಹೋಗಿ ಮೀ ಫೇಟ ವಾಕೆ ಕೇದೆ ಮೀ ಹುಂ ಇಂತಿಹಾಬುಗ ಕಿಹಿನತ್ತೋ ಮೀ ಹುಣ್ಣ ವಾಣಿ ಏ ಆದೆ ತೆರೆಗಾವ ಇರಾನ್ ವಿಸ್ನಾಫ ಏ ಏಗೆ ಬೇಣು ಹಿಫಾಕ ದೆಂಗ್ ಹಗೀಗತ ಬದಾರು ಈರಾನ್ ಅವಸ್ ಮಿ ಫುರ್ಸತ್ ಲಿಬುಣಿ ಮಿ ಕಂ ಕುರಾನ್ ತಾ ಏ ವಾಗುತ್ತ ಕಿ ಈರಾನ್ ಗೆ ಗಿಯಾದತ್ ದುವಾದ ವೆಗನೆ ನೋಂತ ಮಿ ಹಂಗರಾಂ ಫಿಶಿ ಏ ಗಿಯಾದತ್ ದುವಾದ ಒನ್ ಕಮ ವೆಸ್ ಈರಾನ್ ಗೆ ಪೊಲಿಸಿ ಬದಲನ್ನ ಕರೋಣು ಈರಾನ್ ಗೆ ಮುಡಿ ನಿಜಾಮ್ ಬದಲನ್ನ ಕರೋಣು ಏನ ವೆಸ್ ಮಿ ಹುಂ ಬೊಂಗಳ ಈರಾನ್ ಗೆ ಲೀಡರ್ಶಿಪ್ ದುವಾದ ಗೆ ತಮ ಈರಾನ್ ಸ್ಪೇನು ವಾಂಟ ತೈರಾನ್ ಫುರ್ಸತ್ ಲಿಬೇ ಕಮ ವನ್ಯ ಟ್ರಂಪ್ ಗೆ ಲೀಡರ್ಶಿಪ್ ಸ್ ದುವಾದ ಏ ಹಮ ಕಮ ಬೇಕಸ್ ಕಂ ಫುರ್ಸತ್ ತೋತಿಯ ಕುರಾನ್ ದೆಂ ಈರಾನ್ ಕುರಿಮತಿಗೆ ಸರಹದ್ದ ಕುಣೆಂಗೆ ತೋ ಎವ್ವೆಸ್ ಕೋಮೆಂಗ್ ಈರಾನ್ ಕುರಿಮತಿಗ ಮಿ ನುಕುಮೆ ಈರಾನ ಗೊಂಜಾಲಿಯವ್ರಿಗೆ ವಿಸ್ಕೋಮೆ ಸರಹದ್ದು ಹೌದು ಅಮೇರಿಕಾ ವಿಸೋಣಿ ಮೀಗ ಸಜಾಮಂಡುವಿಗೆ ಮಿಹಾರು ಈರಾನ ಕಿತೆಮ್ ವರಕ ಬೊಂಗ್ ಎಳಿಯಸ್ ಅದು ಕಿತೆಮ್ ವರಕ ಬಿರುದೆಕ್ಕಿಯಸ್ ಈರಾನ್ ಮಿಹಾರ ಬಿರೆ ನುಗಣೆ ಮಿಹಾರ ಸೀರಾನ ಬಗ್ಗೆ ಎಂದೇ ತಯಾರು ಕುರಮು ಏ 30 ಮಿಲಿಯನ್ ಮೀ ಹುಂಗೆ ಬಡು ಹಂಗೆ ತೋ ಮೀ ಅನೇ ಮೀ ಅಮಿಲ್ಯ ವಾಲಂಟಿಯಾಕು ಗೌಮ್ ದಿಫಾ ಕುರುಮ ತಯಾರು ತಿಮ್ಮ ನನ್ನ ನೋಡ್ಕೊಫ ಏ 30 ಮಿಲಿಯನ್ ಮೀ ಹುಂ ಎಮ್ ಎಮೀ ಹುಂ ಗೆ ಪೆರೇಡು ತಂಗ ಹಿಂಗೆ ಅಮಿ ಹಾರು ಈರಾನ್ ಏ ಈರಾನ್ ಸುಮ ಬಾರು ದಕ್ಕಣಿ ಈರಾನ್ ಬಾರು ದಕ್ಕೇನಿ ಈರಾನ್ಗೆ ರೈಯ ತುಂಗ ಬಾರು ದೆಂಗೆ ಈರಾನ್ ಮೀ ಬುರಣಿ ಅಮೆರಿಕಾಕ ನುಕುರೆ ಹಗೀಗತುಗ ಈರಾನ್ಗೆ ಸಿಫೆ ನದಿ ಮಾಕುರಾಕ ಏಗೆ ಬದಲು ಈರಾನ್ ರೈಯ ತುಂಬ ಬಣಜಸ್ಸ ಈರಾನ್ಗೆ ಮದೈಂಗ್ ತಿಬೇತಂತನ ಬೊಂಗಳ ಮಿಕಾಲ ಫಿಂಡಿಕಂತಕ್ಕೆ ಅಮೆರಿಕ ಕುರಣಿ ಆಗಿ ಏಕಂ ಏ ಬಹುರಿ ಫೆಣ್ಣ ವಿಸ್ ಏಮ ಮಿಹಾರಬ್ಬಲಾರ ದೆನ್ನೆ ಅಣ್ಣನಿ ಹುರುಮುಸ್ ಕಂಡೋಳಿ ಹುಳುವಂಗ್ ಅಮೆರಿಕ ಅಮಸ್ಯ ಕುರಾತ ಹತರ್ಮ ಸ್ವಿಚ್ ಅದಿ ಗಸ್ತುಗ ಹಮ ಸೀದ ಏಕಂಬ ಫಾರ ಲಾಗಿಂಗ್ ಹಮ ಏಕಮಂಗ್ ಇವುಲಾನ ಕೊಗ್ಗೆಂಗ್ ಏಕಂ ಕುರಾತ ಹತರ್ಮ ಹತರ್ಮ ಸ್ವಿಚ್ ಅನ್ನಕೊಂಡು ಹುರುಮುಸ್ ಕಂಡೋಳಿ ಬಂದು ಕುವಿ ಈ ಅಮೆರಿಕಾಗ ಸೋಕುಂಕ ಹಮ ಎಮ್ಮೆಣ್ಣ ಸಿಂಗೆ ಏ ಕುರಿ ಹುರುಮುಸ್ ಕಂಡೋಳಿಗೆ ಮಸ್ಸೆನ್ನಿ ಏಮ ಕಾಕುತು ಮಿಗ್ಸಿಂಗ್ ಮಾಡಗಂಜಿ ಹೇಳಿ ಹಿಂಗೇ ತೋ ಮುಡಿ ಸರಹದ್ದ ಮಿರುಣಿ ಬೇರು ಆಸ್ಕೆ ಕೊ ಈರಾನ್ ತೋ ಮೀ ಬೇರು ಆಸ್ಕೆ ಮುಣಿ ನೋಡಿ ಹೆಂಗ ಒಮ್ಮೆತ್ತೋ ಬೇರು ಆಸ್ಕೆ ಕೊಂಬೆ ತೋ ಬೇರು ಆಸ್ಕೆ ಮಿರುಣಿ ಹಿಂಗೇ ತೋ ವಿದಾಳಿ ಬಲ್ಲು ಮಿ ಸರಹದ್ದ ಬೀರಟ್ಟಿ ಮಿತನ ಅಗ್ಗದಕ್ಕೊ ಮಿತನುಗೆ ಸರಹದ್ದು ಹುರಿ ತೆಲ ಗುದ್ರತಿ ಗೇಹ ಹೆಂಗುಸ್ ಮಿಕಾಲ್ ಮಿನಲು ಸಮೀಸ ಅಗ್ಗದಕ್ಕೂ ಬೇರು ಆಸ್ಕೆ ಮುಣಿ ಕೊಂಗ ಇಷ್ಟು ಮಾರಿ ಬಾರಿತ್ತು ಹಿಂಗೇ ತೋ ಅಮೆರಿಕಾ ಸರಹದ್ದಂಗ ಹೆಂ ಬಾರಿ ಗೊಸ್ಕೊಂಡೆ ಅಮೆರಿಕಾಕಿನತ್ತೋ ಏಮ ಮಿ ಬಾರಿಂಗ್ ಆಸ್ ಹಮ ಬೇಣುಂಗುತಕ ಸರಹದ್ದುಗ ತಂತ ಫುಂಡ ಮಿ ಹುಂ ಮರ ವೆರಿನ್ನ ಹಮಲಾದಿ ವೆರಿಂ ಮೈ ಮರ ಮಿ ಹುರಿ ಹಕಮೆ ಕುರಿ ಮಾಡೆ ಫರಾತ ಸ್ನೋ ಅಳೆದಿತ್ತು ಬಣಲುಗಾಮಿ ಗಾನೂನುಗ ಈರಾನ ವಿಸ್ ದಿಬಿದೆ ಹೆಂಗೇತು ಆಮೇಲೆ ಜನ ಸುದಿ ಫಾಕುರು ಹಗ್ಗು ಏಮ ಈ ಹಗ್ಗು ಈರಾನ ಬೇಣುಂಗ್ ಕುರಣಿ ಏಮ ಇಮಿ ವರಬ್ಬಡ ಹೆಂಗೆ ಮಿ ಹುರ್ಮುಸ್ ಕಂಡೋಳಿನ ತೇವ ಬೇರು ಕುರ ಆ ದಿಕ್ಕೆ ಸೆ ಕಣ್ಣು ವಾಕ ಫಹರಿಗೆ ಸಿದ್ರು ಅವಳಿದೆ ಹೆಂಗ್ ಸಿಸ್ಟಮ್ ತಣ್ಣ ಇವ್ವಾಲಾಗಿ ಎಚ್ಚೆದ್ದೆಚ್ಚ ಬೇರು ಕುರು ವಿಧಾನ ಕಮ್ ಏಯ್ ದಾಯ ಬಿಗುತ್ತಕ್ಕಂಕೀನೆತ್ತೋ ಕುರಾಣಿ ಅಮೆರಿಕಾಗ ಮತಿಂದ ಬೋಟ್ ಮತೀಗ ತಿಬೆಗೆ ದರು ನೋಣಿಯ ಕಂಡು ಮಣವರ್ತ ಬ್ಯಾತಿ ಬ್ಯಾಂಗ್ ಫಹಾರಕ್ಕೆ ಬೋಟ್ ಹೆಂಕಿನೆತ್ತೇ ಏ ಎಫ್ ಆರ್ ಕಂದಕ್ಕಾದ ಕುರಿ ದಾನಿ ಕಮ್ ದೇವನ ಫಾರಕ್ಕೆ ನುಕುರವೇನು ಅದು ದೇವನ ಫಾರಕ್ಕುರಿ ತಿಮ್ಮನ ಫಾರಕ್ಕೆ ನುಕುರವೇನು ಅದು ತಿಮ್ಮ ಫಾರಕ್ಕುರಿಯ ದಾಯಿಮಿ ಕೂಡ ನುಕುರವೇನು ಏ ಹೋದು ಗೆಂದ ತೆಲವರೆಂಗೆ ಆಗ್ಬೋದು ಏ ತೆವು ಬೇರೆ ಕೂಡ ಕೊಡ ಹರದು ಏಮ ಏಕಮ್ಮೆ ನುಕುರವೇನು ಹೇಮ ಹೊರಮಸ್ಕೊಂಡು ಹೊಡಿತಿ ಬಂದು
1: ಮೀ ಟ್ರಂಪ್ ಮೇವಣಿ ಈರಾನ್ ಅದಕ್ಕೊಳಂಗೆ ಅಮೆರಿಕಾ ಇಸ್ವೆ ಮೀ ಫಶಾಫ್ ವಾಹಂಗು ರಾಮ ದಾದೇವ ಹಂಗೆ ಹುಟ್ಟಾದಾಣಿಕಂಗ್ ಮೀ ಹುಟ್ಟಾದಾಣಿಕೆಂಗ್ ಹಮ್ಮ ಏ ಗಡಿರು ತಕ್ಕೆ ಪೊಂಗಮ್ಮ ಅಣಿಕಾಸ್ ಟ್ರಂಪ್ ಮೇವಣಿ ಈರಾನ್ ಅದಕ್ಕೊಳ ಮೀ ಅಲೂಂಗ್ ಹಮಲಾತ ಫಶಾಣಿಕಮುಗೆ ಇನ್ಸಾರ್ವಿಸ್ ದೇವ ಟ್ರಂಪ್ಗೆ ಮೀ ವಾಹಕತ ಕಿಹಿನೆತ್ತೋ ತಫ್ಸೀಲ್ ಕುರಾಣಿ
0: ಟ್ರಂಪ್ಗೆ ವಾಹಕ ಆಳೋಣ ಹಿವಣಿ ಏ ವಿಸ್ ಏನೋ ಏನಾಗ ವಾಹಕ ದಿನಗಣವೇನೆ ಏ ವಾಹಿ ನಮಗೆ ತೀದಾಳು ಗೊತ್ತ ಮೀ ಯಾರು ಮಿದೇ ತೆರಿಂಗ್ ಎತ ಫಾರಕ್ ಮುನೆ ಈರಾನ್ ನುಸ್ನಿತೆ ಎಕ್ಕೋ ದುವ್ವಾದ ವಿದ್ಯೆ ಈರಾನ್ ಹುರಿ ಹಾ ಹೆಚ್ಚಂ ಗೊತ್ತಿ ಕಂಡು ಅಡಿಗೆ ಎತ ಫಾರಕ್ ಮುನೆ ಹಿಂಗೇತು ಈರಾನ್ ಹುರಿ ಹತ್ಯಾರ ತಮ್ಮ ಯಾರು ಹುರಿ ಕಂಡು ಫತ್ತಾವೆ ಮೀ ಹಮ ಹಾಗೆ ತುಸೆಂದೆಕ್ಕೆ ಹಾಕಿ ಹಿಂಗೇತು ඊරානු හුරියා හර්තියාර්ථක කඩුහත්තාාවේ ඊරානුගේ සිෆයින්න විශ්නතේ ඉරණක හමලය විශ්නදවේ තිමන බේනු කුලියකෙමි කුලෙනි එකම හුරුවස් කඩ විශ්න හුරුවේ ඊරාණ එක්ගම අරාක විශ්නු කරේ හඟේත අනක එමෙරිකා බේනු එබ්බස්සුම වෙ ීරණය කොටෙන්නුවේ මෙහර එමෙරිකා හා භාරගදය ඇමෙරිකා බේනවාගතන් හම එබ්බසුම සයකර නත් ඉරණ වන කායක එබසු සය නුකරන එබසුම සයකර කරාණ මී කුරීග සොයකුරි මී යන එම්මෝ යූග හම එහුරි පොයින්ට තකයකුත්ෂ ඒ මිදන්න එහෙ ඉස්රායිලු හමලාතන් හොට්ටාද ලුබනාාද හමලාත හොට්ටාන ගත්්ද හමලාත හොට්ටාලු අදේගේතුරුන් එමෙරිකා ස්දාමයක හමලාත හොට්ටාද එමරිකාදී අනියාය එමෙරිකා හිංගි ජරීමතෝග බදල් දිනු ඒද අද ඒගේතුරුන් අනේ දුනියග එතම් මෙතනක ෆ්‍රීස්ක ෆොහරි රාණක ෆෑස ඒ ගාද හිලා රුගානකතුන් මරිකාක ෆොරි කන්තත්ත දූකල්ලු දෙගෙන්ගොස් ඉරානුගේ තෙලා අච්චි සද කන ලාපු ෆියවරතන් වාල ඉරානුගේ බන්දරතක හිස්සෝරතන් නෙගු එහගොස් මිහරියකම කොක්ග නවා ඒ මි ට්‍රම්පම බේනුවනී ඒන බේනුම්වීම ගෝමක අරාගෙන් එන බේනුවීම හගුරා මුට්ටා ආද මෙ හගුරා මුට්ටා දෙන්න මුණ හෙනෙන්වා දෙත්තු මිහුන් සරනගේ කුලේ කුල බන්න මේක අද එබාරෙන් එගොත මජබූර් කරුවන් එබාරෙන් මෙහර මෙරිකා නුසිනේ එබාරු එන්නවා ඇමෙරිකාගේ හුරි බාරා එක්කෝ ඇමෙරිකායන් ඊරානු හැම්මස් අම්මස්වායරු කියමන් නොකරවෙන්න දාන එහා බාරු එන්නමක රඟලු නසරීගොතුන් ෆෙන්නන් ගොතුන් එහුරි බාර එක එහුරි හා බාරක මසාක් මෙරිකා හුරි තින් හතර හස්නීකුලියාව එක බේනු කරන චත්තොයි එම බාරවද හුට්ටකස් බාරෙන් හුරිහා බාර බේන ප්‍රශ්නු කරය ඒද එම ට්‍රම්ප විදාල විදාන කොම වාක සවු විදන්න වෙන් එත පාරක්ම ඉරන එකච්ච විශ්නති සිෆෑන්ගේ මිහකුස් නැති ඒත බෙස්ටික් මිසේල එහ වෙසච් නත හරයාච කනුපත්තාාව එක මෙ බුණනාර කීවගෙන් හිය ඊරාණ අරන්නු කරගෙන ඔන එක්ගොමු එම ට්‍රම්ප මීගේ දෙදුවස්කුරින් විදාලුව මේ ඉන්තිහාපු මිද ඉන්තිහා පවුණු විදන්නේ මේ අනේ මිටටාම ඉන්තිහාබ ඒගම් වෙගෙන් ඔලේගොත්තකී සවේතකුන් දක්කාගොතුන් ට්‍රම්පුග පාටි හම වරක් බොඩන් ඉඳ ජයනමක ඉඳ ජිහිද්‍යය ට්‍රම්පු දානෙකොන් හාලතක වෙරිකම්ග හොර එකල බාරුණු හිංගා දෝනෙක්ගේ දිනවා කොලේ තක කියනෙ අරුණ හිවනි දියබොන් කිය කරන්නේද බාරු හිග දෝනෙ නනි අවර හිග දෝනෙක දිනවා කොළුරු බේමනත ඒකාමියකවා වාකෙක ඇමරිකා ග්‍රයිස්කම ගෙන හුන්නා එක කොග්‍රෙස්සේන නොලිබි ජිය ඒනගේ අ්‍ය සමරණ තම් ිසිනු කරේ ඒවාත කොග්‍රෙසුන් ඇ දෙකොල් හදන් එන බේන අවෙස් ගානුවන වෙස් ගාර පාහෙන්න්නු කරයෙන් කොග්‍රෙසකුන්නේ එම එන හුන්නාන නමෙක් ගහුණ රයිසක එම එබිරු වෙන ගනි ඒ ඊරානුස්මි හිපාට්ටාදන මේ ඉන්තිහාපුගේ ඒනක් බල්කෂ් කොල්ලුමගේ නියතුගේ එකගේ කරන හර රමුස් කඩෝලිය හරාචමි දම්මාදනයට එන බේනුවේ මහ කොම ගොත්ක සෙබසු කතා ඒද අද එබ බුණේ ඊරාන් තිමට කාරග වාදෙසස් කරේ එබසුම් දෙවාකසිම දක්කේ ඊරාණ බාදසස් කරේ එකම එ හෙක්කෙන් එන කනු දෙක්කි ඊරාණ මෙබන පාලු එබසුම කන උදානර දඥා දානයහම කුරීග සොයකුරි ඊරාණ පෑදාගොත එන සොයකුරේ මොයෝ හුරි ශර්තකයක් ගොතශි දෙහම එගොත මගුරාම හොට්ටාදානම බයිෆර එව බුණේ ඉන්ටනිතාාව කුරින් විස් උට්ටාදාන වාද ඉන්තිහාපු පහුන් හම ගෑගන කහම යගීනේ උට්ටාදාන එහෙම බොලිහ මිහා මෙබරණ මෙහර මිරාවණ යන කයිරණ හමලා දේශ එහම මී ට්‍රම්ප ගවාකුන් එහම මීගෙන් මීගෙන මීනය මීගෙන් නොකුමවෙන් වේ අවුට්ටේ නොකුමවෙන එවෙස් දොරෙන් නෙෆෙන්න්නක් එතරෙන් ප්‍රශරවන්න මරිකා ච්චි අග බොඩුවාති හුරමුස් කන්ඩෝලු හුළුවාගෙන් එන උුණනි බාර් බේනු කොක්ගෙන් හුළුවාගෙන් එතනු තෙවනරගෙන් දුනියග තෙදුක අගුහයොකර එකම වෙස් නොවී බල්ල ඇමෙරිකාගේ තකති ගබොඩුවෙන් ඇමරිකා තරේ වේ ඩුලිවෙරිකං ග රුවරක මාබට ගේ ඊරාන මිහුණ දතිකොක්ග ඊරාණ සරකාර කොළ ඉරාමි තරග රුරකම එමනගේ මේ එමිහුන්න කුරමතිේ බේරු ස්තිවමාරි බාරක්ගේ අලු ඇතිකන් දිිාවන්කන් එම මසකමිකර නිමර සරකාරම තායිදර යතු එමෙන් කුරමතිගේ එවිස් කමෙන් නොකො ඔවාස් බයක්ග හම ගවමන් අරාගත අද සුල්ලහක් වාස දක්කම දනිකු කීත පහරතු ඉස්ු අරාගති දෙහස් පන්සවය කරාග එවිස් කමකානුද ඒ එස් බැනලක හරි හා ගාරන කා චුරියාච බලා ජාව එම මෙවාගතක චයින රශයාාවස් මි ෆෙනනීම යන ඊරාණග නිකලිය මස්සලයාගේ ඉරාණ යන ඉන්ටර්නේශල් ඇටමික් එනජි ඒජන්සිගේ ඉන්ස්පෙක්ටරන් ෆොනෝමගේ ගලාරි ෆස් කරන ඕන චයිනා රශියා හම සීදා වීටෝපුරි චයිනා හම රශියා සීදා වීටෝපුරි ට්‍රම්පයින් කිච්චි තිබන්න එක බයන ලකුවා මී යනේ මහෆල්ත බේනුකොග්ගෙන් විස් දෙන් කමෙන්ට් නොකර වෙනක දැන් ඊරාන අධිකොල ෆියවලතන් ගලේනේ ඇමරිකාවෙන් අලා ෆියවලතකි බයන ලකුවා ෆියවර කමෙන්ට් නොකර වෙන ඒ වාගතකි සලාමති මජ්ජිගොස් ඇමරිකාවක් බාරින්නේ මියාර ඇමරිකා කොම්මෙ ගොතක ගාරාරි ෆාස් කරන උන්නස් ඒ චයිනා රෂියා වීටෝ කුරානේ හැම මිහතන ස්වීටෝ කොෆෝරි කුරීග ඇමරිකා දෙක ජෙහෙලුන් නුයි යකස් මිහාර ජෙහෙලුන් යකස් මිහාර ජෙහෙලුන් නුයි මිහාරම ෆාලුග චයිනා රෂියා සම වීටෝ කොල්ලා එම බේනවා කමෙන් කුරාන එයිම එබැයිගේ ට්‍රම්ප් වෙරිකමුග ඔයින් ඉරුග මේ වෙරිකම අවමුගේ කුරීග ඇමරිකා ගොයන් නුෆෝදා බාර් දුනියෙග උඩ වෙජ්ජකන් අදි බාර් දක්කන් හෙදීම එබැයිගේ ඇමරිකාක හගීගතුග ඒ බාර් නුස්නෙක් බාරුගේ ලිමිටේෂන් තවසිගේ එහෙ මුරියාච්චක එක්ක මීන වාගතක එෆ්ආර් එකතක වාදක අනද ෆාර් මීගෙ මීගෙනි කි කොහොචිතු මහලෙන විදාලෝගත මීගෙ මීගෙනි එෆ්ආර් එකතක වාදක අනද ෆාර් නෙකත වාදක කොම ආමුකමෙන් එනකි එහෙනම් එවිස්තිමාලක කාමියා වුණද පො මෙහර දක්කන කොම වාගිත මෙහර මි දක්කනි තිමන්නා আদি මාපුඩු කමෙන් නොවෙන්නෝ ඇ තිමන්නාගේ ෆරාත කුමාවුඩු ගෙලිමෙන් නුල් වෙන්නෝ ඇ වියට්නාම් හංගුරාමාගේ නිතන් අහරේ හැන් අහරු කන්නේ ඇමරිකා හේද කොරෙන් ජෙහුනේ ඉරාක් අෆ්ගානිස්තාන් හංගුරාමක විහිහාරු හේද කරින් ජෙහුනේ අෆ්ගානිස්තාන් ඉරාක් හංගුරාමක දිහ බාරහාරු කර හේද කරින් ජෙහුනේ එමෙති මන්නාදි මාගෙන දොෙන්නු වෙන්නු ඒ කියාවක කුරීගේ වාහ දක්කාවා මීනේ කාමියබ් නොදිබේති කුරීගේ වාහ දක්කාවා ඒගේ තරින් මි ජස්ටිෆයි කරම් මෙවුනේ මි කුරාකන්ත මේතෝ එහෙම මීගම් විසෙ බෙන්ගේ කුරීගේ වාහ දක්කාවා මිගොතම් මිකන් කරම් මෙවුනේ මීනේම් මීගේ එකල එන රේවි එවස් කමෙන් එනක නු ඒ වාතේ අවස් හමලාද්දීෆ ඉරාන වෙරිකම් වට්ටාලා මේ බේනවා පපෙටක වට්ටාගෙන ඉරානුගේ තෙඔකොලා මේහුගේ හුරිහා මේ ගුද්‍රති වසිරතක වෙරිව ගන්න මෙරොණියස් එම ඉරාන වරන් හිවර්ගත කම එක්කන් එයක් කුරිමත්ලා එන එක කුරියනු දිනි දැන් මිහාර මෙති ඒක නැතිජා ෆිනිෆ් නේත කොද ඇමරිකා වාගේ වෙරිව අපරාතක විශ් මිහාර මෙති ඇමරිකාය ගුලිගෙන් ගුලිගෙන් මේක නෙක්ක නැතිජා වෙන්නක් අමින නෆ්සස් දිෆාන වානක ඇමරිකාය බරෝසාවකින් ඕනෝ මිහුනස් මෙහර ෆෙන්නා මේ මන්සර් හම් වර රීත් කොන් ඇමරිකායේ කි බරෝසාවකින් එමිහුන දිෆා කොත් දෙවර කොමෙන් නුංක එම මිහුරි හච්කා එක්ක මි එනගේ අඩින් යන්නනි එනගේ එකල එන කුරා ඉස්සස්ත නේද වාගේ කි එනගේ එක මි මි කි කියදන්නා නැස්සානේ ගොතුන් එන කුරමත ෆෝරි මිකොලකස් දෙවේකනේ මිකොලකස් දෙවේකනෙන් එන දැක්ක මෙරුණි තිමන්න වර මිහක් නැතේ දුනියේ එම ඒගේ එකල එච්චි එතරම් යන්නනි එනෙන් එකි ෆාරු එකිච්චි බොන වේ හාලතු
1: ජවත් මේ ඉරානුගේ බුනේ මේ ට්‍රම්ප නතන්‍යාහු වෙරිකමුන් මේ නුවෙට්ටෙනෙස් හුරුමුස් කණ්ඩොලේ මේ නුහුළු වෙනකම දැන් ඉරානුගේ මෙසේජ් කිනතෝ සිෆා කුරවෙනි
0: ආද මේ ඉරානු අලද්දි මෙසේජ් මීහම ට්‍රම්ප රුලියරුවම ගේතෝ ඒ මිහාර මේ ගුළුවාලි ලීඩර්ෂිප් ආ ඒ අරොන්ස් කබුල් කර මේ හංගුරාමා එක්ක මේ හංගුරාමා එක්ක උන්නේ එවස් ෆරාතක මේකම කාමියා වෙන්න ඕනේ ඒ ඉරානක වෙස් ඇමරිකා එක්ක බලිකොෂන් නොකොල්ල වෙන අදි ඇමරිකා එක්ක වෙස් ඉරාන බලිකොෂන් නොදෙවේ එංගේත දෙයනක මිගේ මි හඟුරාමේ බලාරුග මිහාතන මිය ගොතුම් බලාරුග ඇමරිකා මේ දිනුම තීග ඇමරිකා මේ ගල්ෆ් ගොම් තු හුරි හුරියා බේස් තකන් හුරි හදා කොල්ලා මියාර එංගේත ඉරාන ගෙල්දන් තක දින්කම වියස් මිහාර ඉරාන බුරණි කී කේත මේ දිනුම තී බේස් ත මි හදා කොල්ලෙ දෙන් හමලා දීෆිය හදා කොරානි සයිෆරස් සා යුරෝප ගොම් තු හුරි බේස් තකි මිහාරස් බල ඇමරිකාව ඇති චයිනා කුල්ලි හැමලා දීෆිය දිෆා කරේ හරති ගෙන්නෝනේ කොරියා ගේතෝ මිදෙතන ට්‍රම්ප් ආදේශ කුරි කොරියාය දකුණු කොරියාය තිමනේ බෑරවාෂ හුරුමුස් කණ්ඩෝලි හුළුවන් අස්කරි අනේ බාර ෆොනු ඇති කොරියාය මිදෙතරෙන් එවහ දක්කාමස් දෙක ඊරාන බොණි කී කේතෝ කොරියා අමිල්ලිය රොක්කල්ගු තෙරේ නුවෙට්ටේෂේ ඒතෝ ඇමරිකාය ගොලිගෙන් මිසරහතන් අතුජ්ජ හමලා දෙනමි මිහා කොරියා ඊයේ වුණි බයානේ රශ්මි බයාන් නෙරුණි එව්ස් විශ්නුමෙන් නැතේ ඇමරිකා බුණාගතක සරහද්දුග කාසුක ගල්ෆ් සරහද්දුග ඇමරිකාගේ බාරේ අනේ ඒ කොරියාගේ බාරේ රුකුරුවාලාක එව්ස් විශ්නුමෙන් නැති ඒ කොරියා ඉංගේ ඒක නොරක්කාක ඉංගේද බල කුරින් උරුණේ ඉංග්‍රීසි රටට දෙක්කේ තන එතන අන්න වාහක එකම ට්‍රම්ප් අය කොහොම අන්න කරන ගෝමක පිට හැම ට්‍රම්ප් එහෙ එකනේ එන ගබේ බෑවරි මිස් නේටෝ වෙස වෙයි අද ඒෂියාගේ බෑවරි වෙස වෙති නේද අර කබල් ද ගල්ෆ් ගෝම් තු වෙස් ගල්ෆ් ගෝම් තුස් බුණකම වේ මේ හර්ති මන තිමන්න මෙන් ගබුද නෝනේ තිමන්න මගේ බිමා වයා මේ විසිට බේනු කුරාක එන්නම සේන ගද බාරු එතන්ත බේනකරා තිතන් රහමලා ඉදිනි එතන්ත නුගේ මිහුන්ගේ වසිරත හොරිම තහමලා ඉදිනි අනක මේ ෆොටෝ තකුන් ෆෙන්න මන්සර බලාරෝ හම තන්ත හොරි හදා කොල්ලා ඉංගෙත ඇමරිකාගේ බේස් ත ගල්ෆ් ගෞතෝ ගයා උරුදුන් ගයා මිතන්ත හොරිම එක්ක හදා කොල්ලා එචිතන් ගපුරි වර රංගල ෆොටෝ තකු මියර හාම අනක මේ හාම කොෆ්ෆෙස් මීරි හා මුස්තගිල් ෆරාත් ඉංගෙත එයිම ට්‍රම්ප් වෙරිකම හොන්නවනිකෝ නෝනි හොන්නනිකෝ අදින තනියා හොන්නනිකෝ මිග මානේකි ඒ දෙමිහුන්ගේ බේනමක වී ඊරානගේ ලීඩර්ෂිප් බදලකෝ ඊරාන වරින් වට්ටාද රගල එකම් කොෆි එකම් ඊරාන සියස්ත බදලින් කරවුණු එහෙම මිමිහුන් ඊරානස් මේ විශ්නාදෙනි ඇමරිකාගේ රයිතුන ඇමරිකා රයිතුන හග්ගේ ට්‍රම්ප් වරේ රංගලු මිහක් නේද දැන් මි කොමකට කස්තන් ට්‍රම්ප් වුණානේ දෙයහරෙන් හදවස් දෙපකොන් ට්‍රම්ප්ක වෙරිකම කරනාද වෙන්නේ නැතනියාව කුරුමති ගොති මෙන්න මහවත ඉන්තිහාබ් ඉන්තිහාබ් වන්නේරුගා අදි ඉස්රායිලස් කොම මිහක් ඔයසරාගල ඉස්රායිල් පොලිසිය බදලින් නුවාන් එහෙන්නමස් ඊරාන හමලාදී මිහා වට්ටාලේ උනස් එයි ඊරාන ලිබෙන කොමස් වරගේ මේ උම්මීදත්තයි නේද අනක ඉස්රායිලන් හම ගාමස් මේ හමලා දීගෙන් ඊරාන ඉස්සේ හමලා දීගෙන් එගුණු එච්ච කී ඊරාන හමලා දිනු කිවසේ කමෙන්නු හමලා දීව ෆිලේ නෝ වෙනික හමලා දීෆියා ඒක රද්ද වන්නානක කොම් මෙතනක ෆිලවතස් නේද එයිම මේ දෙමීහුන් නම් මේ විශ්රාත් මේ අනකිට කො දෙනි රගල ෆාර් ගෙන් නෝ වෙසින් ගාද නිකම් ඊරාන මේ අනේ හම් බදන ගද බයෙම් මෙපුණි වාකි ඒ ට්‍රම්ප් බුණක ගද බයෙම් මෙපුණි කලෙම වෙරිකම තිබ්බයි මෙතන නොහළුවාන හොළු මෙතන උන බඳ කොෆේ එග්මානේ කී දෙගවමුගේ හසුක ඇමරිකා කරා යෙතුන විශ්නාදිනේ කලෙමෙන්ගේ තෙලේ අගු වෙන්න වානේ තේ අගු එකුණ ය ට්‍රම්ප් වෝට් නොදේශේ ආක ට්‍රම්ප් පාටි වෝට් නොදේශේ එම ඒ අවු මෙදන්නේ ඊරානුගේ වෙරිකම් බදල් කරන් කුරි මසක්ක මෙහර ඊරානේ කරන් එමිහු වෙරිකම් බදල් කරන් එම ඒ ඒත් මේ ගුළුවානිස්
1: මේ ෆාතු දෙතෙන් දොස්තරේගම ඊරාන්ගේ ඛාරිජී වසීරා මේ ඊරාන්ගේ ඉස්වරින් තක මෙවැනි චයිනාය වඩාගෙන් චයිනාගේ මස්සූද් වරින් තක බද්දල් කරවා කොබැතෝ මේ බද්දවුන් තහුගේ මෑගුණ මක්සද අපේඩු මක්කි
0: ආදේ රඟුළු වාහකයෙන් ගේතෝ ඒව දේ බද්දලුන් තද මිහාරින් ගොඩන්නවානි මස්රහවති වර හෝනුකෝ මේ වර බොඩන් ඒව මසේ කුරේ මේ කුරින්ගස් මෙදුවේරිය කවි ෆරාත්තකන් හාසුක පාකිස්තානු අදේ ගෙතුන තුරුකිය සමසේ කුරේ හුණු අද ඉතුරන් හුණු නුවනිස් මිකන් හුට්ටු වෙන කොමස් ෆෝමියුලා ෆෙනේතෝ දෙහම ඒ ඉතුරුන් අදි හැම ඒව ෆාහ කරේ ගේතෝ මිදෙතෙන් බල්ලව බද්දල් කොෆියේ වාකේ කි ඇමරිකාගේ තෙලින් ලිබේ ඛබරත හෙකි ඇමරිකා ඒබෝලේ සරහද් දුකොද්දා මේ හඟුරාමේ ෆහ ඇමරිකා දෙන් ඒක ඇමරිකා තන්ත හුරි ෆොඩා දා සරහද් දෙන් ඒ බේස්තන් අලුන් ආරස් කුරුම වරන් ගින අහරතක නගාන අනක ඊරාන් මෙබුණනි ඇමරිකා ජෙහෙන මෙසරහදන් දාශි අලුන් ඒ බේස්ත ගායම කුරියක නුදේ නමෙ වාකේ කි තිමන් නමෙන් ඊරාන් බුණ හම ඒ බුට්ටෙ බුණ ෆෙංගේතෝ ඊරාන් ගා හම මස්සුලෙන් විදාලෙ ෆෙබුරි නං හාම කර නේ දේ ෆරාත්ත කුන් ගල්ෆ් ගෞන් තෝග දෙන් ඒ බේස්තන් ආරස් කුරියක නුදේ නමෙ ඒ ඊරාන් හමලා දෙන් අලුන් හම බිනා කුරානි එහෙන් එහෙන් කොම් බේනමකතෝ මේ බේස්තකුන් මෙෆහරස් මේ බේස්ත බේනකෝ ඊරාන මේ හවලා දෙන එහෙම ඒ බේස්ත දෙන් ගල්ෆ් ගොම්තක සුරුදුන ගවිස් ගායම් කුරේක නුදේ නමි ආකේ කේ ඇමරිකා ජීන සරහද් දුක වදාශි සරහද් දුක ගොම්තහුගේ මේ මෙදුග ඒ අරබි ෆලිකම වියස් ඊරාන් ෆලිකම වියස් ඒ සරහද් දුක ගොම්තක ෂේ කුරුමුස් කන්ට්‍රෝල් ඇදි තෙරි ගොතේ නිම්මේනි ඇමරිකා නෝනේ ගොතේ නිම්මානි එහෙම විම ඊරානා ඔමානා ස්කොට්ති වෙගෙන් මිදෙතරන් උරුණු බද්දලිම බාවන් කුරුමුස් කන්ට්‍රෝල් එක මුස්තක්බල අපේ හම ගල්ෆ් ගොම්තස් බෑර් වියෙන් ගේතෝ බෑර් වම් බේනු වියෙග එකම කිනේතෝ ඇමරිකාගේ ඉතර බදගෙන බද්දනුස් බේ වෙනු දින වාගේ කේ ඇමරිකා බේනු වනි සරහද්ද වෙරි වෙ ගන්න ඇමරිකා නෝම් බයක එවස් බාර ලිබුර නුදි ඇමරිකා අලු එතු වෙගෙන් එහෙම මින් ඔලේ ඒ මේ බේනවා කි එම් එබද්දලු බේ වියෙන් නුදි අනක ෆහොන් ඇමරිකා මෙහෙදි කි කීගේතෝ අරබි බයික ගොම්ත ලදු ගන්න කාලකම මේ කුරි ඉංගේතෝ ඊශ්‍රායෙලුගේ ආමි චීෆ් ඔෆ් ස්ටාෆ් හිමිනේ බද්දරම බල්ල අරබි ගෞමත බෑර් වෙච්චි අරබි හැක් ගෞමෙක්ගේ දිෆායි ඔෆිෂලෙන් බෑර් වෙච්චි ඇමරිකා ඉන්තිසාම් කුරි බද්දලුමේ සිරියාතුක බේවි ජර්මනුක මේ වාහකතන් ගෙබුර මේ අරුණ දක්කා වාහකෙන් නගේත එක්සියස් සා එංගොස් වශෝ නෝස්තෝ ගෙබුර මේ වාහකත දුනිය හුරි හනෝ හෙක් නේද මේ බද්දල් කුරි ඊශ්‍රායෙලුගේ බල්ල දිෆා ඊශ්‍රායෙලුගේ මේ මේ සිෆාගේ වෙරියා එකී ගස්සාගේ රයිතුන්ගේ ලේන් තැත්තෙ ෆොල්මි හැදිය තින් හාස් මීහුන් ශහීද කොල්ලි මියා ඒ නෑ කොහරබ ගොමතක බෑර වෙච්චි අරබ ගොමතෝ මේ කොම්ෆාද කොම්ෆාද කමෙත්තෝ අරබි හක්ගවමෙක්ගේ දිා ෆිසලුන් ඇමරිකා ඉන්තිසාම් කරම බදලුන් ස්රයිල්ගේ ආමි චීෆ ස්ටා බද්දල කොෆි කීක තවරුණු කියනකු වාගත්ත ඒද එම මිහාර දෙමෙති විදාළුවී චයිනාය ඊරානුගේ දිා ඊරානු කාරජව සීරා පාකිස්ථානුගේ සිෆෑන් වෙරියාය අදි තුරුකීගේ හාරජිව සීරම බද්ධල් කුරි නොනියයා මේ ෆෝනුම් මි ගුලුව ගුළුන්ත මිගත මි ගෙන්දියකම වනී ඉතුර මස්රව හෝනු වෙදිය නුදිනුමශා අද ඒ ඉතුරුන් කොම්මෙස් ෆෝමියුලායි ක්‍රියේට් කුරන් ඒතු ඇමරිකා ඊරාන දෙතර වාහ හමලා හොට ය කොමස් ෆෝමියුලායි ක්‍රියේට් කරන් එබේනුකම වැනි මි බද්දලුන් දෙමි මාවට තස්සේ ඟ ෙන් එකම දෙම තිදාල බද්දලුන් කොරිය දියකන වේගේ
1: ದ್ವರಪಡೆ ಶುಕ್ರಿಯಾಗೆ ತೊಮ್ಮೆತಗ ಮೌದುವತ್ತೆ ಹಿಸಾಕೊದ ದೇವಿ ಮಾದು ಮಾತ ಒಮ್ಮೆದು ಕುರಣಿ ನತನ್ಯಾಹು ಅಟ್ರಂಪ್ ವೆರಿಕ ಮುಂದುರು ಕುರಂದೆ ಹೊರಮುಸ್ನು ಹುಳುವ ನಿಮ್ಮ ಮಗುಳೆ ಕೊದ ತಿಬೆಫುನ ಹಮ ವರ ಮುಹಿಮು ತಫ್ಸೀಲಿ ಮಾದು ಮಾತಕ್ಕೆ ಮೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಎದುರಿ ಕೊದ್ದೆ ಬುಣಕ ಪ್ರೋಗ್ರಾಮ್ ಬೆಲ್ಲೆವಿ ಅಡೋಸೆ ಹುರಿಯಾ ಬೆಫ್ನ ಶುಕುರು ದನ್ನವ ಉಫಾವೆರೆ ವಗುತು ಕೊಳಕೆದ ವಕಿವೆಲ್ಲ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಂ.

0: ගඩින් රේගඩු තිහෙච්චෙහි අසමුන්තිය ගෙන්දවනී දිවේ රාජ්‍යයකඩු.
1: ಪಹಿ ಹಿದುಮೆ

0: ගෙනස් තැනි ද මෙදග ප්‍රග්‍රම් ගර්ගන්ම හසක බලාදාන සොසයිටී ෝ හස් ඩියුකේෂන් ශීන් මී රයිතුරන පෝරකොද්ද හිතුමත්තකා ගොලය ගතුම් එම කුඩකුඩ වගතු කොළක පහ ප්‍රග්‍රම පත් කොලන්න.
1: ಹಿಡುಮೆ

කොම්බෙ ෆතියකන් අලිවිලනී ආවාහකය කෑකු. කොම්මෙ හවීර නිමිගෙන්දනී අදි මුලින් ආවාකය කියාදීව. කොම්මෙ දුහකුමේ දතුරුකුරංචේ ආ මගුත කියාදනී අනෙක්කාවස් ආවාහකේ. එකමකු එයින් කොම්මෙ වාහකයකුන් දස්කුරම් වී ආ ෆිලාව හාසිල් කොරම් වී ආ ඉබුරතේ.

0: ඒ මුදින් බේ
1: ඉස් ජයාගෙන් උර කොන්තගත්ති දනි
2: මී දනි මිස්කි දොර කිවුරාම් කොන්ති බය කති දන්
1: මවෙස් මිදනි මිස්කිට අදිම මුදින් බේ අදි මා කුරාණ මෙහිතා මිදනි
2: කොන් කමක
1: මුදින් බේ විවාගතෙන් මුෆෙනේත බදාබද මුලිරක් මිහාරු මි කඩුදුවක් කිහිනෙත්ත මිවානි උමයාගේ මීහුම් මරු එමුලි රක් හුස්වනීමියෝ කදපේ සදාමතුන් තිබී එම්මෙ හයෙක්ක මීහුම් කොම්වෙස්කුතෙන් හදම් විජ්ජයනු
2: තිකම අහරම්බස් වර විස්නන් එබ එකමකු ශී කුරාන්
1: මුදින්බේ හීවනි මියන එක්කා කොන් කාලකමෙන් බලාව මුලි රක් නාමා විජ්ජයනු රයේ දවාදෙන් නොවේ රසුතෙරෙන් කාලු කොවෙදි ගොවාඩ
2: කාලු කොවෙදි ගොවානි දෝ පස්මතියේ ගමුරෙන් නොන දුවහෙන් උදේ මූලි රසුන් කකුණා සන්දොජ්ජා ෆිලා හුස්විච් මරුවා මීහු වඩුදා මිජෙමි ෆංගනුගඩල්ලා
1: මුදින්ඩේ කොමස්කුතෙන් හදම් වෙච්ජයනු මියන් තිබේක නොවානෙන්නු මේ අනෙක් කම්වරිකමක නොවන බා
2: කම්වරිකමක වුමකි එකරිගම් වා කමේ කෑරීගමියෝ වෙලිදූමි හුන්නා වාදවරිකමක මිරසු කම්වරින්ග මොළකන් දක්කන් හදම් පෙරි සිහුරු කමෙන් නුම් බාවේවස් හිතන් අරාය බා
1: මිරසු කම්වරින්නකි මොළු බයි කම්වරිකමු මිකමුන් සදාමෙ වෙවෙනකොත නෙත්ත
2: මිරහු කම්වරින් මිකමුන් සජෑම වවා නොකුරා එක්කමි බස්ම එකමකු වා කමෙන් හර මීහුම් මරුවනි සියහෙනෙ බජාපයෙන්න්න
1: මිරසු කම්වරෙන ගොෙන් හුස්වෙද්ජයා කෑරිගමය වෙදදුවෙන් කම්වරයකු ගෙනස්කින් මිරෂ ජීපමිවා බදාවරිකමු සනම්භව්‍ය තෝලම මුදින් බැබුණ ෆීයා ආහරි මියදු වෙස් පුරාගෙන් වෙදදුව හිගාදාන
2: දෙන් ඔත්තීතිගේ වෙලිදුන් රඟලු කම්බෙරෙකු ගෙන ස්මිවාගුත්තේ බෙල් නිකම මොලු ෆන්ඩිසයෙන් හදාගෙන් නෝනි දෙන් සලාමය බානයක හිතෙන් නොමුණ
1: එහෙම මහර මියදු පුරාණ බෙලිදුවා එරසු ගහුරි එම්මෙ මොළු කම්වරයා ගොයාගෙන් හරි අන්නානි
2: ඉබ්‍රාහිම තිකම ඔලේ රං හුස්නුවනි අදිමගේ ෆිනැතු බදම්බා එහෙන් නූනි මාදම් පස්තරුලානි අහරින් මුකමව ස්නේ
1: මෙන්දුර නමාද කොල්ලෑම් බිපුරණී වැදිදවා අහරින් අන්නානි එරසු ගහුරි එම්මෙ මොළු කම්වරයා ගොයා
2: මියුන් ආද වුණින් මිස්කිත ඒ නමාත් වගුතුවන්
1: බුදුූ කොල්ල හැම අරණ මිස්කිත
3: හසන ඒ දොන් හසන ආරෙන්ගේ මොලි හශිකඩුග අලිෆාන් රෝවෙ ෆහුරි කාල මි හුම කල්ලෝයෙන් නොලබුණු වීය දොන් හසනු
4: දරේක කෙක්කො බ ආරෙන්ගේ වෙස් අතරෙස් වැහම් වාහකිතන යාල්ලෝ මේ කොම්ෆද බොඩු මුසීබාත මුල් රං එක නැති ෆනාවගෙන් මෙතන ඊය ජෙහිකෙන් හුරිගේ අලීබමෙන් මියදු ආමෙන් කන්නේගේ
3: ආරෙ මරුවියස් වරි හම එකමකු ආහරමින්ගේ දොන්සොරු ඒ සොරු ඒ මවසුම් පුරාණ හසන ඒ සොරු මේ පලි ජෙහිච්චේය දෙ ආහරමින් කිහිනෙන් හතාණි
4: දේ දලේක ආහරමින්ගේ වගුතු කෑරවිච්ච කරන්නේක මිරසුකුතෙන් මියකු සදා වානහැන හියන් නොවේ කොම්මගේ කොම්මසිවනි රෝයි මුගේඩු කවල් කොන්නාන මීහකු ස්නයි කොම්ම දුවහකු එත බයකු එබ පරුවේ ಬಲಿ ಮೀಹಕ್ಕು ನಗ್ಗೆ ಅನ್ನೈ ಮೇಕ ಮದ್ದೇರೆ ಬೇಹೆಂಗ್ ಹದಾಣೆ ಫಂಡಿತ ಅನ್ನೈ
3: ದಾರಿ ಫುಳ ದೊಂಸರ ಮಮ್ಮ ಗೆಲೋಲುಗೆ ನೂರ
0: ಮಮ್ಮ ಅದು ಬೆಸ್ ಮಮ್ಮ ರಂಗಳು ಹಾಕಣ್ಣು ಆಯ್ತ
3: ದಾರಿ ಫುಳ ಹೆಣ್ಣು ರಂಗಳು ಆಣೆ ಹೆಣೆ ಬಪ್ಪಯ ಮಮ್ಮನೆದ್ದು ಹಾಗೂ ದರಿಫುಳು ಮಾಮಗುವಾಗೆ ಮಿರಶುನ್ ಸಲಾಮಿವೆಗೆ ಪೊರಾಗಿಂದ ಅಚ್ಚೆ ದುಂಗಸಣ ಆರಿಂಗೆ ಲೋಮಚ್ಚಂಗ ಅದಿರಿ ವಣಿ ಫೆಂಫೋದೆ ಅಣ್ಣ ಫೆಂಫೋದೆ
0: ಮಮ್ಮ ಬಪ್ಪ ಕೀನತ್ರಿ ವಾಣಿ
4: ಇಬ್ಬರು ಕುರೆ ಹೆಂಗ ಹಣ್ಣು ಕತ್ತೆದ್ವೇವರೆ ಬೆಸ್ನು ಅದ್ದ ಬಡ ಕುರೆ ಬಿರಸ್ ಕದ ಹಾಕು ಅಳಮ ಹೆಂಗೆ ದರಿಫಳು ಮೇ ಬದಿ ಮಾಡು ಕಮನ್ ಸದ ಆಮೆ ಕುರು ಬಾಫ ಅಂದೆ
0: ಮಮ್ಮ ಬಪ್ಪ ಮಾಮ ಆದೆ ಬದ ಮಮ್ಮೇಶ ಬಪ್ಪೆ ಮ್ಯೋ ಕಮೆ ವಣಿಯೆ
5: ಮುದಿಂಬೆ ಮುಳಿ ರಟು ಯಾಕೆ ದಿಮದ ಮಾರೆ ಬದಾಫಿ ಹಿಸಾಬು ತಜ್ಜ ಫಾಲ್ ಬದಾಫಿ ಮೀ ಆದಾಗ ವ್ಯಾರೊಳೆ ಕುಂಜೆಗೆ ಅವಳೆ ಬೈಯ ನೋ ಮುದಿಂಬೆ
2: ಫೆಲಿದು ಎದುರುಬೆ ದೆಂ ಕೊಂಕಮಿತ ಮಿರಸಂ ಮಿ ದಿಮಾವಿ ಮೀ ಹುಂತ ಮಿದನಿ ಗಸ್ಗಹಂ ಫ್ಯಾಬಾಹೆ ಮರುವಂ ಆರ್ಮೆನ್ನ ದಿರುಮೆ ಸಲಾಮತಿಂಗ ಬೋಯ್ತ
5: ಅಡು ಹಾ ಮಿರರುಗೆ ಬಿಮ್ಮು ಅಡಿಯ ಮಿರರುಗೆ ಫೇನ ಮೆವಣಿ ಬೊಡು ಕುಟುವೇರಿ ಕಮ್ಮೆ ಲ್ಯಾಗಂ
2: ಶುಭಾಣ
5: ಆರಮೆ ಕುರಾ ಕಮೆ ಕುರಮ್ಮಿ ಜುಣಿ ಮಿರರುಗೆ ಫೇನ ಮುದಿಂಬೆ ಫೆನ್ ಸಾಬುಣಕೊ ಮೀ ಬಲಿ ಮಡುಕಮು ಸಲಾಮತೆ ನೋಯ್ ಫೇನೆ
2: ಫೇನ ಶೇ
5: ಹಾಂ
2: ದೆನ್ ಆರಮೆ ಹದಂಬಿ ಕೀನೆ ಕುಂಕಮೆತ್ತ ಕುರಂಬಿ
5: ಆರೆ ಮಿರರುಗೆ ಹೊರೆಯ ಬಳತಕ್ಕೆ ಮೀ ಬಂದು ಕುರಣಿ ಕೊಮ್ಮೆ ಕೇಕ್ಗೆ ಒಳಕ ಕೇವಾಫ ಮಾಳಸ್ಕೆ ವಾಕಿ ಬಟ್ಟಾದಾಣ ಏನು ಉಣಗಾತು ಕೊಮ್ಮಸ್ ನಗಾಣಿ ಹರೆಂ ಪುಣೇಮ ಹಿಂಗೆ
2: ಹ್ಞೂ
5: ರಟೋಗ್ರ ಅಯ್ಯತ್ತುನ್ನ ಎಗೊತ್ತ ಇಕಂಕುರ ಅಂಗ ಮೇತೊಂ ಫೆರಿಗೆನ್ ಸಾಳಿಸ್ ದೋಸ್ ಬಂದೆ ಮಿರಟೊಗೆ ಎವ್ವೆಸ್ ಬಳಕೊಂ ಎಮ್ಮೆ ಫೆಂದಿಕ್ಕೆ ಬೆಸ್ ಬೊಯಗೆ ನುವಾಣೆ ಎಮ್ಮೆ ಮೀಹೆಕ್ವೆಸ್ ಎ ಫೆಂ ಬೊಯ ಫಿಯ ಮುಳಿ ಫಂಡಿತ ಪಾತಿದ್ವಾಣೆ ಮುಳಿ ಫಂಡಿತ ಬಾತದು ಮುಳಿ ರಂಗ್ ಎಕೆ ಸುಣ್ಣ ಫತಿವಾಣೆ
2: ಸಾಳಿಯಸ್ ದುವಸ್ ಎಹಾಗಿ ನುದುಹು ಆರ್ಮೆ ಫೆನ್ನು ಬೈತಿ ಬೇನಿ ಕೀನಿ
5: ಹೆಮ್ಮೆ ಮಿಬುಣಿ ಆರೆ ಫಂಡಿತ ಹತಂ ಫೆಷಮ ಕುರಿಂ ರಟುಗೆ ಎಮ್ಮೆನ ಅಂಗ ಸಾಳಿಸ್ ದುಹ ವಾವರ ಬೊಂಬೆನು ವಾಣೆ ಫೆನ್ ಕುರಾತಕರ ಜಾಡಿತ ಕಾಳ ಫೆನ್ ರಕ್ಕ ಕುರಾಟೆ ಅದು ಎಫೆನ್ ದೆ ನಗಂಜೇನಿ ಮಿಸ್ಕಿತು ವಾಳು ಎಕಣ್ ಎ ಮುದ್ದತು ಹಮ್ಮದೆ ಹಮೇಕಣಿ ಬೋಂಬಾಣಿ ಎ ರಕ್ಕಾ ಕುರಿಫೆ ವಾಳು ತಕ ಇಗ್ಗುತಕ ಸ್ಕ್ಯಾರ್ವಿಗೆನ್ವಾಣೆ
2: ಮ್ಯಾಂಗ್ಲೋಹೋಗೆ ಇರಾದು ಫುಳಾಯಕು ಆಹಾರ ಮಿಹಾರು ಮಿಹಾರ ರಸ ಎಮ್ಮ ಎಕ್ಕೋ ಫೆನ್ ರಕ್ಕಾ ಕುರಂಗ ಅಂಗಾಣ ಬೆಲಿದು ಎದುರುಬೆ ಬುಣಿಗೊತಕ ನೋಣಿ ಎವ್ವಸ್ ಕಮೆಣ್ಣು ಕುರಾಣ
5: ದೆಂಗ್ ರಟುಗೆ ರಜ್ಯತು ಫೆನ್ ರಕ್ಕಾ ಕೊ ನಿಮ್ಮುಣಿಯಮ್ಮ ಕಿಯವ ದುಂಗಳ ತಳುಲಾಫ ಆರೆಂದಾಣಿ ರಸ ಸಾಳಿಸ್ ವಾ ದ್ವಹ ಆರೆ ಅಣ್ಣಾಣ ಆರೆ ನ್ಯಾಸ್ ಬುಣಿ ಮೋಣಿ ಮಿರಡುಗೆ ಎಬ್ಬೆಸ್ ಬಳಕ ಎಬ್ಬೆಸ್ ಮಿಹ ಕ್ಯಾರಿವೆಗೆನ್ನುವಾಣ ಮುದಿಂಬೆ
2: ಹ್ಞೂ
5: ಮೀ ಬುಣಿ ಕಂತ ಹಂದಾಂ ಕುರಚ್ಚೆ
2: ಆ
5: ಬುಣಾ ಗುನ್ ಹದಾಫಿನ ಕೊಮ್ಮೆ ಫದ ಕಮ ಕಾವಸ್ ಕೊಡು ಮತ್ತು ಲಾಂಜೆ ಇದ
2: ತಿ ವಾಹಕತ ಆಹಾರ ಬದ ರಂಗಳ ಹದಾಂ ಕುರಾಣ
5: ನಾ ಕಣ್ ಕುರಾಣಕ್ಕೆ ಅಮದಿಸ್ಕೊಡೋಣ

0: ගඩි මෙන්දමු දේජ්ජා වෙහෙරි. මිගඩීග හේලාවුලේ මෙස්ස මාපුර ප්‍රස්නුවලේන.
1: මුදින්බ දනීත දැන්ති.
0: නූන මුදින්බ නුදාන. ඉරුවරන්දෙන් ඉතා කියවන් ඉන්නාන. තොන්සොර දෙ නිදාල. ඉරුවරීම

0: කීරිත කොරුවානකී එම්ෙ මතිවිරිෆයි
1: එපතු ගවා බයෙන් ආයත්තකා සූරැත්ත බාවා ලෙබ්වී තපාත් හාදිසාතකා සබප්තකා ගොඩගින්
0: එ හාදිසාතකා සබප්ත එහුන් තෙරනා හමේ ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: හමයිකනි දිවෙහි රාජ්‍යය ගඩු
1: එංහා සතරස්තයක් සාලිස් නවෙක් කිල හොටස් මඩියම් වේ අදී අඩ්ඩිහෙනුවම ගාඩ්ස් එෆම් බෑන්ඩ්
0: ඉන්තිසාර් කොල්ලපා

ගොරෑමක් ජරීමා හිංගිකම බෙලවේ එතක් හේකිතකෙන් බෝරිකම ඇමරිකාව හමලාත හෝග ෆෙන්න මේ හම අලිෆ්තාලුගේ මේ යන්නේ ටීමකුම් බදාෆා මෙවා දක්කා මෙහෙරි දැන් මේ හුරිහා එච්චකා එක්ක මේ ට්‍රම්ප් මේ ඔරණි ගදබාරුන් කුරුමස්කණ්ඩ හුළුවම් වෙගෙන් එකම එකන් එන්නේ නොවාකම් මේගෙන ඊයවස්වේ දෙබෝටක හමලා දීව ඒ ඉරාන් බුණනේ ගෛරු ගානනි ගොතුන් සිරියාතුග ඉරාන් කණ්ඩායලා ෆයින් අමාන් සරහ දුදුකෝ ඇමරිකා අමිල්ල කණ්ඩායලා ෆය ගෛරු ගානෝනි කොරිඩෝ යකුන් නුකුන්නන් ගොලෙන් හෙදීම හමලා දිනියේ එම ඇමරිකායම් මිකන් නුබෙල හෙට් එකෙන් ගිය වරන අදි අදි රොයිටස් පුනා ගොතුන් ඊයවස්වේ මෙනුකු තීමේ හතර බෝට් දෙහනමස් ඇමරිකාගේ එතරේග මේ මිකන්ත ෆූබද්දම් වෙගෙන ට්‍රම්ප් මිකරණි ට්වීට් දෙන් ඇමරිකාගේ ට්‍රම්ප්ගේ මස්සූල් වෙරින් මි දක්කනි මිසම් මිලියන් ෆීෆාගේ තෝ බේර කුර විජ්ජේ ඊරාන සිඩ්රුන්නේ මිකන් කුරි මුනායරුගා ඇමරිකා කිකුරන් තෝ එහා බාර්ග දේ ඊරාන සිඩ්රුන් කුරම් වි රේගඬු මේ රාඩර් තන් නිවවාදාගෙන නොනියා මේ ඩිටෙක්ට් කුරා මෙෂිනරි තන් නිවවාදාගෙන රේගඬු එකන් කුරානි වගහුකන්ත කුරා ගොත කීවේ තෝ ඊරාන දෙක බිරුගන්නනි එම මිහුරිහා කමගේ සුවල්තන්ගේ බාදී ට්‍රම්ප් ගේ තෝ දැනක කුරිමති ගොති ඉන්තිහාබු ඉරානන් එංගේ මි ඉන්තිහාබුගා මි දුවස්වරම් මීති ධම්මාදාෆිය හාසක හොර්මුස් කන්ට්‍රෝලීගේ මස්ස ධම්මාදාෆිය ට්‍රම්ප් අවර බඩ ගොෙන් හුස්වානෙක එයි එහෙමගේ මෙයොත්ති මේ සුරුහිගස් මෙති ඉරාන් බුණියෙච්චේ ඉරානුගේ ගෞමී දිෆා බෙහෙ ඉස්වෙරියකම වා ආලියක් පර්කානි විදාළුවේ මේ තිමන්නමෙන් දැන් හුරුමස් කණ්ඩෝලි හුළු මැද තෙර විස්නානි ට්‍රම්පා නතනයා හොග වෙරිකම් වෙට්ටුනී වයි එම එබැයිගේ හුරුමස් කණ්ඩෝලි ගුළුවාකන් මේ ට්‍රම්පා නතනයා හොගේ මේ ෆේට වාක කේ දෙමිහුන් ඉන්තිහාබක කිහිනත්තෝ මිහුන්න වානි එයා දෙතෙරේ ගාව ඉරාන් විස්නාප ඒක බේනුන් එබ හිෆාක දැන් හගේගත බලාරු ඊරාන අවස් මේ ෆුරුසත් ලැබුණේ මම කන් කුරානෙත ඒ වාගත කි ඊරානගේ ගියාතත් දුවාලම වෙගෙන නොන් තමි හංගරම් ෆෙෂි ඒ ගියාතත් දුවාලම උන් කම වෙස් ඊරානගේ පොලිසිය බදදෙන්න කරවණු ඊරානගේ මුලින් නිසාම් බදදෙන්න කරවණු එහෙනම් වෙස් එමිහුම් බොන් අලා ඊරානගේ ලීඩර්ෂිප් දුවාලි ගොත හැම ඊරානස් පේනු වන් තයිරාන ෆුරුසත් ලැබේ කම වන්‍යා ට්‍රම්ප්ගේ ලීඩර්ෂිප් එස් දුවාලන් එහම කොම බයකස් එකන් ෆුරුසත් තෝ තිය කුරාන දැන් ඊරාන කුරුමතිගේ සරහද්ද කුණෙන් ගේතෝ එවස් කොමෙන් ඊරාන කුරුමතිගා මේ නුකොමේ ඊරාන ගොංජාලිවරුගේ විස්කෝම සරහත්තු හොද ඇමරිකා වෙසරුණි මීග සලාමන්ඩුවග මිහාරු ඊරාන කිතම් වරක බොන් එලියස් අද කිතම් වරක බිරු දෙක්කියස් ඊරානු මෙහාර බිරෙන් නුගනේ මෙහාර සීරාන එබ ගෙන්දේ තයියාර කොරමු එත් තිරිස් මිලියම් මිහුන්ගේ බොඩු ගේත මී යනේ මේ අමිල්ලිය වොලන්ටියාකු ගොම් දිෆා කුරුම තයාර වගේ නන්නෝට කොෆ එත් තිරිස් මිලියම් මිහුන් එම එමිහුන්ගේ පෙරේඩු තන් එබ හිඟා මෙහාර ඊරාන ඒ ඊරාන සම බාර දක්කන ඊරාන බාර දක්කේ ඊරාන රයිතුන්ගේ බාර දැන් ඊරාන මේ බුණනී ඇමරිකාක නොකරේ හගේගතුග ඊරානගේ සිෆේ නදිමක් කරක් ඒක බදල ඊරාන රයිතුන් බඩජස්සා ඊරානගේ මදයින් තිබෙතන් තන බොන් අලා මිකාල ෆිඩිකන්තකේ ඇමරිකා කුරණි එකන් ඒ බොහරි ෆෙන්නම් වෙස් එම මිහාර බලාර දෙන්නෙන් අන්නනි හුරුමුස් කණ්ඩෝලි හුළුවන් ඇමරිකා මස්සෙක් කලාත හතරම ස්විච් අධි ගස්තුක හම සීදා එකම ෆාර ලාගෙන් හම එකමන් ඉවලාන කොක්ගෙන් එකන් කුරාත හතරම ස්විච් අනකොන හුරුමුස් කණ්ඩෝලි බන්දුකු වී ඇමරිකා සෝකුකන් හම එම්මෙන් වෙසින්ගේ ඒ කුරින් හුරුමුස් කණ්ඩෝලි ගෙවිස් මස්සෙන්නේ එම කාකුතු මිගසින් මණගෙන් ජීහෙන ඒත මුලි සරහද්ද මෙරුණි බේරුන් ඇස්කෙන් කො ඊරාන තෝ මේ බේරුන් ඇස්කෙන් මෙරුණි නෝනි එහෙන් ගෝමෙත් තෝ බේරුන් ඇස්කෙන් කොම්බෙත් තෝ බේරුන් ඇස්කෙන් මෙරුණි ඒත විදාලේ බල්ලෝ මේ සරහද්ද බීරට්ටි මිතනන් ඇග්ගද කො මිතනුගේ සරහද්ද ගොරි තෙලා ගොදරති ගේහා එංගොස් මිකාල් මිනල සමීස ඇග්ගද කොරන් බේරුන් මේ ඇස්කෙන් මෙරුණි කොන් ස්තු මාරි බාරෙත්තු ඒත ඇමරිකා සරහද්දන් එහෙන් බාරෙ ගොස් කමුඩේ නම ඇමරිකා කිනේ තෝවන් එහෙම මි බාරෙන් ඇස් හම බේනුන් ගොතක සරහද්දුග තන්ත ෆොඩා මිහුන් මරා වෙරින්න හමලාදී වෙරින් මරා මිහුරි හකමක් කුරීමා නැ ෆරාතක ස්නෝන අර දෙත්තු බණ ලොකාමි ගානුනුග ඊරාන විශ් දිබිදේ එංගෙතු අමෙ ජනස් දිෆා කරමු හග්ගු එහෙම ඒ හග්ගු ඊරාන බේනුන් කරෙන් එහෙම මේ වරබ්බණ එංගේ මි ෆොර්මස් කන්ඩෝලින් තියෝ බේර් කරා ආදෙක්කේස කණුවාක ෆහරගේ සීඩ්‍රුන් අරුමු දෙන්නේ එහෙන් සිස්ටම් තන් නිවාලාගෙන් එච්චේ

0: ඇච්ච බේර කර විදානකම එයි දායිබිකතකන් කිනේ තෝ කුරානි ඇමරිකාග මතින්දා බෝර්ඩත මතීග තිබෙගෙන් දසුන් නෝනියා කණ්ඩුන් මලවර්ත බෑති බෑන් ෆහරක බෝටෙන් එහෙන් කිනේ තුන රේනි ඒ එෆ් ෆාර එක කන්දක් කාලම් කර විදානකම දෙවන ෆාර කන්න කර වෙන අද දෙවන ෆාර කුරිය තිමන ෆාර කන්න කර වෙන අද තිම ෆාර කුරිය දායිම කර හන කර වෙන ඒ හොදු ගෙන්දා තෙලවරෙන් අග බොඩ ඒ තෙව බේර කර කර හරත් එම එකම නුකර වෙන හැමම් හොර්මෝන්ස් කන්ට්‍රෝල් තිබන්දු
1: මේ ට්‍රම්ප් මෙවනේ ඊරාන අධකොළන් ඇමරිකා ඉස්වෙ මේ ෆෂාෆ් වහංගුරාම දාදේවහන් හුට්ටාදානකන් මේ හුට්ටාදානක වබන ෆදෙන් හැම ඒ ගඩිරුතක ෆංගම අනික්කා ට්‍රම්ප් මෙවනේ ඊරාන අධකොළන් මේ අලුන් හැමලාත ෆෂාණික මුගේ ඉන්සාරුස් දෙව ට්‍රම්ප් කේ විවාහකත කිහිනෙත්තෝ තෆ්සීල් කුරාණි
0: ට්‍රම්ප් ගෝ වාහක කරන හිවනි ඒ විස් යනෝ ඒනක වාහක දෙනගෙන වෙන්නේ නැහැ ඒ වාහක කි මේ තීදාළු විගත මෙහාර මිදෙතරින් ඒත ෆාරක් මොනේ ඊරාන් නොස්නිතේ එක්ක දුවා දෙවි ඊරාන් හොරිහා එච්චන් උති කඬ වැඩි ගේ ඒත ෆාරක් මොනේ ඒත ඊරාන් හොරිහා හතියාර තමයි හොරි කඬ ෆත්තා වේ මේ අපා හවගේ තු සෙන් දෙක්ක වාකෙන් ඒත ඊරාන් හොරිහා හතියාර තක කඬ ෆත්තා වේ ඊරාන් ගේ සිෆෙන් නෙවිස්නිතේ ඊරාන් ක හමලේ විස්නු දෙවේ තිමන බේනු කුලියකේ මි කුලෙනි එකම හුරුමස් කඬ විස්නු හොරුවේ ඊරාන් එක්කම අරාක විස්නු කෙරේ ඒත අනකා ඇමරිකා බේනු වයිබස්සුම වෙ සීරානායක කොටෙන් නුවේ මෙහර ඇමරිකා එහා බාරුග දෙයි ඇමරිකා බේනු වාගතන් හම එබ්බසුම සොය කරම වෙනුත් ඊරානෙ බොනේ කායක එබ්බසුම සොය නුකරානේ එබ්බසුම සොය කරන ඤකරානි මී කුරීග සොය කුරි මී යනේ එම්ඔයුග හම එහුරි පොයින්ට් තකයි ගොතෂි ඒ මිදෙන්නේ වෙහින් ඊශ්‍රායෙලුග හම ලාතන් හොට්ටාලු ලුබනානෙ දෙ හම ලාතන් හොට්ටාලු ගස්සා දෙ හම ලාතන් හොට්ටාලු අදේ ගෙතුරුන් ඇමරිකාස් දායමක හමලාත හොට්ටාලු ඇමරිකාදීන් අනියාය ඇමරිකා හිංගි ජරිමතෝ බදල් දිනු ඒද අදි ඒගේ ඉතුරුන් අනේ දුනියග එතම් මෙතනක ෆ්‍රීස් ක ෆොහරි ඊරානක ෆෑසා ඒ ගවාද හිලාෆ කයිරුගානුනි ගොතුන් ඇමරිකා ක ෆොරි කන්තත්ත දූකල්ලු දැන් එහෙන් ගොස් ඊරානුගේ තෙලා ඇච්චි සදකොනාලා ෆොර් ෆියවරතන් වාලා ඊරානුගේ බන්දරතක ක ෆා හිසෝල්තන් නෙගුන් එහෙන් ගොස් මිහුරියකම කොග්ගෙන්නේ වානි ඒ මේ ට්‍රම්ප් මෙබේනු වනි ඒන බේනු වීම ගෝමකන් අරාගෙන එන බේනු වීම හඟුරා මුට්ටා ආද මෙහා හඟුරා මුට්ටා දෙන්නේ මොනි එහෙනෙන්න වානේ දෙත්තු මිහුන් සරණකි කුලේ කුලේ වයින්නෝ මේකි ආද ඒ බාරෙන් ඒකත මජ්බූර් කුරාන ඒ බාරෙන් මෙහා ඇමරිකා රුස්නේ ඒ බාර එන්නව ඇමරිකාගේ හොරි බාරා එක්කෝ ඇමරිකායන් ඊරාන හැම්මස් අම්මස් වයරෝ කියමන් නුකුර වෙන්නෝ දානේ එහා බාර එන්නවක රංගලු නසරී ගොතුන් ෆෙන්නන් ගොතුන් ඒ හොරි බාර එකම එහුරිහා බාරකි මිසක් ඇමරිකාගේ බොරි 34 හස්නී කුලියව එකම ඒ බේනු කරන ඉච්චතොයි එහෙම බාරවදි හුට්ටකස් ඒ බාරෙන් හුරිහා බාරේ බේනු විසනු කරේ නේද එහෙම ට්‍රම්ප් විදාල විදාන කොම්ම වාක්‍ය සමු විදන්නේ එහෙන් එත ෆාරක් මුණ ඊරාන එකෙච්ච විශ්නිතේ සිෆෑන්ගේ මීහ කුස්නිතේ නේද බැලස්ටික් මිසයිලෙන් එහෙන් එවෙසෙච්ච නේ තෝරියාච කණුපත්තා ෆේ එකම එහෙන් බුණාර කීවකින් හියේ ඊරාන අරන්නු කරගෙන ඕනේ එක්ගොමු එහෙම ට්‍රම්ප් මේ දෙදුවස් කුරින් ඉදාළුවේ මේ ඉන්තිහාබ මිද ඉන්තිහාබ වුණ මිදන්නේ මේ අනේ මිඩ්ටර්ම් ඉන්තිහාබ ඒක වෙගෙන් ඔලේ ගොත කි සර්වේතකුන් දක්කා ගොතුන් ට්‍රම්ප්ගේ පාටි හැම වරක් බොඩන් ඉඳ ජීහෙන මේක ඉඳ ජීහිජ්ජ ට්‍රම්ප් දාණේ කොන් හාලතක වෙරිය වෙරිකම් ගොර එකල බාරුණු හිඟා දෝණෙක්ගේ දිනබක් ඔලේ තක යනි අරණ හිවනි දීබොන් කියකන්නේ ඒක බාර නිහිඟා දෝණියගේ නොනේ අමර නිහිඟා දෝණියගේ දිනබා කොළු කරු බේන මෙන්න තේ ඒ කාලෙ මේක වානේ වාකේ කි ඇමරිකාගේ රයිස් කම ගෙන හුන්නානේ එකම කොංග්‍රස් එනේ නොලිබි ජීයා එනේ අව්ව සමරණී තම්ෆිදන් උකරේ ඒ වාතේ කොංග්‍රස් උන් යද්දේ කොළු හදාන එන බේන අව්වස් ගානෝණෙන් අව්වස් ගාරේ ෆාහෙන් උකරේ කොංග්‍රස් අකුන්නේ එයි මේන හුන්නානේ නමෙක් ගහුණ රයිස් එක එම එබිරු එනේ ගනේ ඒ ඊරානස් මි හිෆාටාදනි මි ඉන්තිහාබුගේ එන බල්කෙෂ් කොල්ලුමුගේ නියතුගේ කංගේ කුරන්නේ මිහාර හොර්මස් කන්ඩෝලියා මුරාච් මි දම්මාදනි එන බේනුවේ මිහාර කොම් මොකද කසේ බසම කත්තා නේද අදීබ බුනේ ඊරාන් තිමණ කාරිගේ ආදේශස් කුරේ එබ්බසම් ක දේවා කසේ බදක්කේ ඊරානේ ආදේශස් කුරේ එකම එබ්බස් හෙක්කෙන් එන කනු දෙක්කේ ඊරාන් මෙබනේ ෆාලෝ එබ්බසම් කන උදානනේ දඤ්ඤා දානි හැම කුරීග සොයි කුරි ඊරාන ෆෑදා ගොත එන සොයි කුරි මොයෝ කුරි ෂර්ත කය ගොතසි දෙංගම ඒකත හඟුරාම හොට්ටාදානේ මේ බයිෆර ඒව බොනේ මේ ඉන්තිහාබක කුරින් විස් හොට්ටාදානේ වාදී ඉන්තිහාබක ෆහොන් හම ගෑගෙන කම යගිනේ හොට්ටාදානේ එහෙම බොනේ මිහා මෙබරණි මෙහර මිරාවණ යන කයිරණ හමලා දේශි එහෙම මී ට්‍රම්ප් ගවාකුණ එහෙම මීගෙන් මීනියා මීගෙන් නුකුම වේන වේ අවුට් නුකුම වේන එව්ස් දොරෙන් නෙෆෙන්නක් එතරම් ප්‍රෙෂර් වන්නේ ඇමරිකාගේ ඉච්චි අග බොඩුවාති හුර්මුස් කන්ට්‍රෝල් හුළුවාගෙන් එන උළුනි බාර් බේනු කොග්ගෙන් හුළුවාගෙන් එතනු තෙවනරගෙන් දුනියගේ තෙදුක අග හොය කර එකම වෙස් නොවි බල්ල ඇමරිකාගේ තකෙති අග බොඩුවෙන් ඇමරිකා තෙරේ ගේ ඩුලිවරිකන් ආමුගේ රුලිවරික මා බොඩ එගේ තෝ ඊරාන මීහුණ දති කොග්ගෙන් ඊරානගේ සරකාර ඇද කොළ ඊරාන මීහුණ තෙරේගෙන තේ රුලිවරිකමෙන් එමුණෙන්ගේ මී එමිහුණ කුරුමෙතුෆේ බේරුගේ ස්තිමාරි බාරෙක්ගේ අලුවෙතිකන් දිෆාගංකන් එමි මසකෙමි කරන හිමර සරකාරෙම තායි දරයිත එම්මෙන් කුරුමතිගේ එවිස් කමෙන් නොකොන් ඔවාස් බයක් ගම ගවමන් අරාගති আদি සුල්හක් වාස් දක්කම දනිකු කිත ෆහර්තෝ ඉස් අරාගති දිහස් ෆන්සෝ යු කරාගේ එවිස් කම කනද එයතු එවිස් බැනල කෝ හුරි හා ගානුන කායි චුරියා චු බලා ජාව එමිම මෙ වාගත කි චයිනා රෂියා වෙස් මි ෆෙනොනි මේ යන්නේ ඊරානගේ නියුක්ලියර් මස්සලාගේ ඊරාන මේ යන්නේ ඉන්ටර්නැෂනල් ඇටොමික් එනර්ජි ඒජන්සි ගේ ඉන්ස්පෙක්ටර් ෆොනෝම් වගේ ගලාරේ ෆාස් කරන ඕනේ මේ චයිනා රෂියා හැම සීදා වීටෝ කුරි චයිනා හැම රෂියා සීදා වීටෝ කුරි මේ ට්‍රම්ප් අයින් කිච්චේ තිබන්නේ එක බැන ලකෝ ආවි මේ යන්නේ මහෆල්ත බේනු කොග්ගම් විශ් දෙන් කමෙන් නුකර වෙනක දැන් ඊරාන දෙකොල ෆියවලතන් ගලේනේ ඇමරිකාවෙන්ද අලා ෆියවලතකි බැන ලකෝ ෆියවර කමෙන් නුකර වෙන ඒ වගතකි සලාමති මජ්ජිගස් ඇමරිකාක් බාරින්නේ මියාර ඇමරිකා කොම්ම ගොතක ගාරාර ෆාස් කරන උනස් ඒ චයිනා රෂියා වීටෝ කුරානේ හැම මිහතන ස්වීටෝ කොෆෝරි කුරීග ඇමරිකා දෙක ජෙහෙලුන් නුයි යකස් මිහා ජෙහෙලුන් යකස් මිහාර ජෙහෙලුන් නුයි මිහාරම ෆාලුග චයිනා රෂියා සම වීටෝ කොල්ලා එම බේනවා කම මෙහු කුරාන එයිම එබයිගේ ට්‍රම්ප් වෙරිකමුග ඔයින් ඉරුග මේ වෙරිකම අවමගේ කුරීග ඇමරිකා ගෙන් නුෆෝදා බාර් දුනියේ කුඩ වෙජ්ජකන් আদি බාර් දක්කන් හෙදීම එබෙන්ගේ ඇමරිකාගේ හගීගතු ඒ බාර් නුස්නෙක් බාර් ලිමිටේෂන් තවසිගේ එහෙ මුරියාච්චක එක්ක මීන වාගත කි එෆ් ආර් ගුතක වාදක අනෙත් ෆාර් මීගෙ මීගෙනි කි කොචිතු මහලෙන විදාලෝගත මීගෙ මීගෙනි එෆ් ආර් ගුතක වාදක අනෙ ෆාර් අනෙ ගුත වාදක කොම ආමු කමෙන් එනකි ඒනියන් එවිස්තිමාලක කාමියා බුණ ජබු මෙහර දක්කන කොම වාගෙත්තු මිහාර මි දක්කනි තිමන්නා আদি මාපුඩු කමෙන් නොවෙන්නු හැ තිමන්නග ෆරාතක මාපුඩු ගෙල්ලි මෙන්නුල් වෙන්නු හැ වියට්නාම් හංගුරාමාගේ නිතන් අහරේ හැන් අහරු කන්නේ ඇමරිකා හේතු කරින් ජහුනේ ඉරාක් මි අෆ්ගානිස්තාන් හංගුරාමාග විහිහරු හේතු කරින් ජහුනේ අෆ්ගානිස්තාන් ඉරාක් හංගුරාමාග දිහ බාර අහරු කර හේතු කරින් ජහුනේ එමෙ තිමන්නාදි මාගෙන දොහෙන්නු වෙන්නු හැ කියා ෆෙක්ක කුරීගේ වාහ දක්කාවා මීනේ කාමියාබ් නොදිබේති කුරීගේ වාහ දක්කාවා ඒගේ තරෙන් මි ජස්ටිෆයි කරන් මෙවුනේ මි කුරාකන්ත මේත එහෙම මීගම් විසෙ වෙන්ගේ කුරීගේ වාහ දක්කාවා මිගොතම් මිකන් කරන් මෙවුනේ මීනේම් මීගේ ಕಲ ಏನ ರೇವಿ ಎವ್ವಸ್ ಕಮೆ ಏನ ಕ ನು ನು ಏವಾತೆ ಅವಸ್ ಹಮಲಾ ದೀಫ ಇರಾನ್ ವೆರಿಕ ಮಟ್ಟಲ ಮೇ ಬೇನ ಪಪೆಟಕ ಬಹಟ್ಟಾಗ ಇರಾನ್ ಗೆ ತೆವಕೊಳಾ ಮೇಹುಗೆ ಹುರಿಹಾ ಮೀ ಮೀ ಗುದ್ರತಿ ವಸಿರತಕ ವೆರಿವೆ ಗಣ್ಣ ಮೇರುನಿಯಸ್ ಎಮ ಇರಾನ್ ವರಂ ಹಿವ್ವರ್ಗತ ಕಮ ಐಕೊಂ ಯಾ ಕುರಿಮತ್ಲ ಏನ ಏಕ ಕುರಿಯನು ದಿನಿ ದೆನ್ ಮಿಹಾರ್ ಮಿಯತಿ ಏಕ ನತೀಜಾ ಫಿನಿಫ್ ಗೇತ ಕೋದ ಅಮೆರಿಕಾ ವಾಗವಿರುವೆ ಫರಾತಕ ವಿಸ್ ಮಿಹಾರ್ ಮಿಯತಿ ಅಮೆರಿಕಾ ಗುಳಿಗೆ ಗುಳಿಗೆ ಮೇಕೊಂ ನೆಕ್ಕ ನತೀಜಾ ಬೆನ್ನಾಕ ಅಮಿನ ಲಫ್ಸಸ್ ದಿಫಾನ್ ವಾನಕ ಅಮೆರಿಕಾ ಬರೋಸಾವೆಗೆ ඕනෝ මිහුනස් මෙහෙර ෆෙන්නා මේ මන්සර් හම් වර රීත් කොන් ඇමරිකාවේ කි බරෝසාවකින් මිහුන දිෆා කොත් දෙවර කොමෙන් නුංක එම මිහුරි හච්කා එක්ක මි එනගේ අඩින් යන්නනි එනගේ එකල එන කුරා ඉස්හස්ත නේද හාකේ කි එනගේ එක මි මි කි කිය දන්නවා නැස්සානි ගොතුන් එන කුරමෙත ෆෝරි මිකොලකස් දෙවේ කන්නේ මිකොලකස් දෙවේ කන්නේ එන දැක්ක මිරුනි තිමන්න වර මිහක් නැතේ දුනියේ එම ඒගේ එකල එච්චි එතරම් යන්නනි එන එක ෆාරෝ කිච්චි බුණ වේ හාලතු
1: ජවත් මේ ඊරානු එබ බුණේ මේ ට්‍රම්ප නතන්‍යාහු වෙරිකමුන් මේ නුවෙට්ටෙනෙස් හුරුමුස් කණ්ඩොලෙ මේ නුහුළු වෙනකම දැන් ඊරානුගෙ මෙසේජ් කිනෙත්තෝ සිෆ කුරවෙනි
0: ආදි මේ ඊරානු අලද්දින් මෙසේජෙන් මීහම ට්‍රම්ප් රුලියරුවම් වේ හේතෝ එයි මිහාර මේ ගුළුවාලි ලීඩර්ෂිප් ආ එයි අරොනස් කබුල් කර මේ හංගුරාමා එක්කම මේ හංගුරාමා එක්කුන්නේ එවස් ෆරාතක මේකුන් කාමියාබෙන් නොවානේ ඒ ඊරානක වෙස් ඇමරිකා එක්ක බලිකොෂන් නොකොල්ල වේ අදි ඇමරිකා එක්ක වෙස් ඊරාන් බලිකොෂන් නොදේ එංගේත දැන කමිගේ මි හඟුරාමේ බලායරුග මිහාතන මිය ගොතුම් බලායරුග ඇමරිකා මෙදිරුම තීග ඇමරිකා මි ගල්ෆෝ ගොම් තෝ ගුරු හුරියා බේස් තකන් හුරි හදා කොල්ලා මියාර එංගේත ඊරාන ගෙල්දුන් තකේ දින්කම වියස් මිහාර ඊරාන් බුරණි කී කේත මෙදිරුම තී බේස් ත මි හදා කොල්ලේ දෙන් හමලා දීෆි හදා කොරානි සයිෆරස් සා යුරෝප ගොම් තෝ ගුරු බේස් තකි මිහාරස් බල ඇමරිකා අවති චයිනා කුල්ලි හැමලා දීෆිය දිෆා කරේ හරති ගෙන්නෝනේ කොරියා ගේතු මිදේතන ට්‍රම්් ආදෙස්කුරි කොරයාය දෙකුණු කොරයාය තිමන බෑරවාශ හුරුමුස් කණ්ඩෝලි හුළුවන් අස්කරි අනේ භාර ෆොනු ඇති. කොරයාය මිදේතරෙන් ඒවාහ දක්කාමස් දෙක ඊරාණු බුණි කී ගේතු. කොරයා අමිල්ලයක් නොරක් කල්ගු තෙරේ නුවට්ටේශී ඒතු ඇමරිකායා ගොලිගෙන් මිසරහතන් අතුජ හමලා දේනමි. මිහා කොරයා ඊය බුණි බයාන රශ්මි බයන් නෙරුණි එවෙස් විශ්නුමෙන් නෙතේ ඇමරිකා බුණාගොතක සරහද්දුග කාසුක ගල්ෆ සරහද්දුග ඇමරිකාගේ බාරේ අනේ කොරයාගේ බාරේ රුකුරවාදාක එවෙස් විශ්නුමෙන් නෙතේ ඒ කොරයා එංගේ ඒක නොරක්කාක නේද බල කුරි උරුණ ඉංග්‍රීසි රට දෙක එතන එතන අන්න වාහක එකම ට්‍රම්ප් එක්ක අන්න කරන ගෝමගේ පිට හැම ට්‍රම්ප් එරි එකනේ එනගබේ බෑවරි මිස් නේටෝ වෙසෙ බෑ අද ඒෂියාගේ බෑවරියෝ සෙබති නේද අර කබල් ගල්ෆ් ගොම්තුස් ගල්ෆ් ගොම්තුස් බුණකම වේ මේ හර්තිමන තිමන්න මෙන් ගබුද නෝනේ තිමන්න මගේ බිමා වයා මේ විසිච බේනු කුරාක එන්නෝ සේන ගද බාරෝ ඒ එතන තම බේනු කුරාති තත් රහමලයි දිනි එතන තනු ගෙ මිහුගේ වසිර තන් හුරිම ත හමලයි දිනි අනක ෆොටෝ තකන් ෆෙන්ඩ මන්සර බලාරු හම තන් තන් හුරි හදා කොල්ලා නේද ඇමරිකාගේ බේස් ත ගල්ෆ් ගොම්තෝ ගයා උරුදුන් ගයා මිතන් තන් හුරිම එක්ක හදා කොල්ලා එචිතන් ගපුරේ වර රංගල ෆොටෝ තකු මියර හාමව අනක මී හාම කොෆ්ෆෙස් මීරි හා මුස්තගිල් ෆරාත් නේද එහෙම ට්‍රම්ප් වෙරිකම හොන්නවනි කො නෝනි හොන්නනි කො අදින තනියා හොන්නනි කො මිග මානේ කි එමි මී එ දෙමි හොන්ගේ බේනමක වී ඊරාන් ගේ ලීඩර්ෂිප් බදල් කො ඊරාන් වෙරි මට්ටාද නගල එකම් කොෆි එකම් ඊරාන් සියාස්ත බදලින් කරවණු එහෙම මිමි හොන් ඊරානස් මේ විශ්නාදෙනි ඇමරිකාගේ රයිතුන ඇමරිකාගේ රයිතුන හග්ගේ ට්‍රම්ප් වරේ රංගලු මීහක් නේද දැන් මේ මේ මේ කොමකට කස්ටන් ට්‍රම්ප් වුණා නේද දෙයහරෙන් හදවස් දෙපකොන් ට්‍රම්ප් ක වෙරිකම කරනවා දෙවෙන් නැතනියාහු කුරුමති ගොති මෙන්න මහවත ඉන්තිහාබ් ඉන්තිහාබ් වන්නේරුග අදි ඊශ්‍රායෙල් වස් කොම මීහක් වස් රංගලු ඊශ්‍රායෙල් පොලිසිය බදලි නුවා එහෙන්නම වස් ඊරාණ හමලාදී මීහා වට්ටා දෙවනස් එයි ඊරාණ දිබෙන කොමස් වරගේ මී උම්මීදත්තයි නේද අනක ඊශ්‍රායෙල් හම ගාමස් මී හමලා දීගින් ඊරාන ඇසුවේ හමලාදීන් එඟුණු එච්ච කී ඊරාන හමලාදීන් කිවසේ කමෙන් නෝක හමලා දීෆ ෆිලෙන් නෝ වෙනක හමලා දීෆියා ඒක රද්ද වන්නානක කොම් මෙතන එක ෆිලවතස් නේද එහෙම මි දෙමි හොන්න මි විශ්රාත් මි අනකිත කො දෙනි රගල් ෆාර් ගෙන් නෝ වෙස් ගාදර එකම ඊරාන මි මි මි අනෙන් හම් බලන ගද බහින් මි බොනි වාකි ඒ ට්‍රම්ප් බුණා කහ ගද බහින් මි බොනි කලෙම වෙරිකම තිබ්බයි මෙතන නොහළුවාන හොළුවේ මිත උනා බන්දු කොෆේ එග්මානේ කී දෙගවමුගේ හසක ඇමරිකාගේ රයිතුනගේ විශ්නාදෙනි කලෙමෙන්ගේ තෙලේ අගු වෙන්න වානේ තේ අගු එකුණ ට්‍රම්ප් වෝට් නොදේශි ආක ට්‍රම්ප් පාටි වෝට් නොදේශි එයිම එයි අවුරු මෙදන්නේ ඊරානුගේ වෙරිකම් බදල් කරන් කුරි මසක්ක මෙහර ඊරානේ කුරණ එමිහු වෙරිකම් බදල් කරන එයිම ඒ ඒති මේ ගුලුවාරිස්
1: මේ ෆාතු දෙතින් දොස් තරේක මේ ඊරාන්ගේ ඛාරිජී වසීරා මේ ඊරාන්ගේ ඉස්වරින් තක මෙවනි චයිනා යවඩාගේ චයිනාගේ මස්සූද් වරින් තක බදල් කරව කොබතෝ මේ බදල් වුන් තහුගේ මෑගණ මක්සද අපේඩ මක්කේ
0: ආද රංගලු වාහකේ හිංගේත ඒව දේ බද්දලුන් තද මිහාරෙන් ගොඩන්නවානි මස්රහවති වරන් හොවුණුකො මේ වර බොඩන් ඒව මසේ කුරේ මීගේ කුරින්ගස් මෙදුවේරියා කවි ෆරාත්තක කාසක පාකිස්තානු ආදීගේ තුන තුර්කියස් මසේ කුරේ හොවුණු ආදි ඉතුරුන් හොවුණු නුවණිස් මිකන් හුට්ටු වෙන කොමස් ෆෝමියුලා ෆිනේත දැන් හැම ඒගේ ඉතුරුන් ආදි හැම ඒව ෆාහ කරේ හිංගේත මිදෙතෙන් බල්ලෝ බද්දල් කොෆියේ ආකේ කි ඇමරිකාගේ තෙරින් ලිබේ خبرත හැකි ඇමරිකා එබෝලේ සරහද්දු දෝ කොද්දා මේ හඟුරාමේ ෆහු ඇමරිකා දෙන් ඒක ඇමරිකා තන්ත හොරි ෆොඩා දා සරහද්දු දෙන් ඒ බේස්තන් අදුන් ආරස් කුරුම වරන් ගින අහරතකින් නගාන අනක ඊරාන් මෙබුණනි ඇමරිකා ජෙහෙන සරහද්දු දාශි ඒ අලුන් ඒ බේස්ත ගායම් කුරියක නුදේ නමේ වාකේ කි තිමන් නමෙන් ඊරාන් බුණ හම එබුහුට්ටෙ බුණ ෆෙංගේතෝ ඊරාන් ග හම මස්සුලෙන් විදාලි ෆෙබුරි නම් හාම කර නේද ෆරාත්තකුන් ගල්ෆ් ගෞන්තෝග දෙන් ඒ බේස්තන් අරස් කුරියක නුදේන ඒ ඊරාණ හමලා දෙන් අලු හම බිනා කුරානි එන් එන් කොම් බේන මෙකතු මේ බේස්තකුන් මේ ෆහරස් මේ බේස්ත බේනකුන් ඊරාණ මේ හමලා දෙන එහෙම ඒ බේස්ත දෙන් ගල්ෆ් ගෞන්තෝග සුරුදුන ගවිස් ගායම් කුරියක නුදේන ආකේ කි ඇමරිකා ජීන සරහද්දුක වදාශි සරහද්දුක ගෞන්තෝගේ මේ මෙදුග ඒ අරබි ෆලිකම වියස් ඊරාන් ෆලිකම වියස් ඒ සරහද්ද කොහොමද කෂේ ಹುರ್ಮುಸ್ ಕಂಟ್ರೋಲ್ ಆಯ್ತು ಗೊತ್ತೆ ನಿಮ್ಮೇನಿ ಅಮೆರಿಕಾ ಅನ್ನೋನೆ ಗೊತ್ತೆ ನಿಮ್ಮಾನಿಗೆ ಏನು ವಿಮಾ ಇರಾನ ಉಮಾನ ಇಸ್ಕೊತ್ತಿವಿ ಗೆಂಗ್ ಇದೇ ಥರ ಉರುಣು ಬದ್ದಲು ಭಾವಂ ಹುರ್ಮುಸ್ ಕಂಟ್ರೋಲಿಗೆ ಮುಸ್ತಕ್ ಬಲ ಬೇಕು ಹಮ ಗಲ್ಫ್ಗೊಂತ ಬ್ಯಾರ್ವಿ ಹೆಂಗೇತು ಬ್ಯಾರ್ವಾಂಬೇನು ಈಗ ಏಕ ಮಕ್ಕೀನತ್ತು ಅಮೆರಿಕಾಗೆ ತೆರ ಬದ ಹೆಂಗೆ ಬದ್ದನ್ನು ಬೇವಿ ಅನ್ನೋದಿನಿ ಹಾಗೇಕೆ ಅಮೆರಿಕಾ ಬೇನು ಮಣಿ ಸರಹದ ವೆರಿವಿ ಗಣ್ಣ ಅಮೆರಿಕಾ ನೋಂಬ ಬಾರದಿ ಬುರ ನುದಿ ಅಮೆರಿಕಾ ಅಳು ಎತ್ತಿವಿ ಗೆಂಗ್ ಹೆಮ್ಮಿ ಹೊಳೆ ಏಮಿಗೆ ಬೇನು ಹಾಕಿ ಏಮ್ ಎಬದ್ದಲು ಬೇವಿ ಅನ್ನೋದಿ ಅನಕ ಫಹೋಂ ಅಮೆರಿಕಾ ಹೆದಿಕ್ಕೆ ಈಗೇತು ಅರಬಿ ಬೈಕೊಂತಲ್ಲಿ ಅದು ಗಣ್ಣ ಕಾಲ್ಕೊಂಬೇಕು ಹಿಂಗೇತು ಇಸ್ರಾಯ್ಲ್ಗೆ ಆರ್ಮಿ ಚೀಫ್ ಆಫ್ ಸ್ಟಾಫ್ ಹಿಮನೇ ಬದ್ದರು ಬಲ್ಲು ಅರಬಿ ಗೌಮತ ಬ್ಯಾರ್ವಿಜ್ಜಿ ಅರಬಿ ಹ್ಯಾಕ್ ಗೌಮಿಗೆ ದಿಫಾಯಿ ಆಫಿಷಲ್ ಬ್ಯಾರ್ವಿಜ್ಜಿ ಅಮೆರಿಕಾ ಇಂತಜಾಮ್ ಕುರಿ ಬದ್ದಲು ಸಿರಿಯಾತ್ಗೆ ಬೇವಿ ಜರ್ಮನುಗ ಮಿ ವಾಹಕ ತಂಗೆ ಬೋರಿ ಮೀ ಅಳುಣ್ ದಕ್ಕ ವಾಹಕ ನಂಗೆ ಎಕ್ಸಿಯಸ್ ಹೆಂಗಸ್ ಬಶೋ ನೋಸ್ತೋಗೆ ಬೋರಿ ಮೀ ವಾಹಕ ದುನಿಯ ಹುರಿಯಾನೋ ಹೆಕ್ ಹಿಂಗೇತು ಮೀ ಬದ್ದಲ್ ಕುರಿ ಇಸ್ರಾಯ್ಲ್ಗೆ ಬಲ್ಲು ದಿಫಾ ಇಸ್ರಾಯ್ಲ್ಗೆ ಮೀ ಮೀ ಸಿಫಾಂಗೆ ವೆರಿಯಾಕಿ ಗಜ್ಜಾಗೆ ರೈತುಂಗೆ ಲೇನ್ ತರ್ತೀನಿ ಫುರ್ ಮಿ ಹದ್ದಿಯ ತಿಂಗ್ ಹಾಸ್ ಮೀ ಹುನ್ ಶಹೀದ್ ಕೊಲ್ಲಿ ಮೀಹ ಏನೇ ಹಾಕೋ ಅರಬಿ ಗೌಮತಕ್ಕೆ ಬ್ಯಾರ್ವಿಜ್ಜಿ ಅರಬಿ ಗೌಮತೋಗೆ ಮೀ ಕುಂಫಾದ ಕುಂಫದ ಕವಿತ್ತೋ ಅರಬಿ ಹಗ್ ಗೌಮಿಗೆ ದಿಫಾ ಆಫಿಷಲು ಅಮೆರಿಕಾ ಇಂತಜಾಮ್ ಕುರಿ ಮೀ ಬದ್ದಲು ಇಸ್ರಾಯ್ಲ್ಗೆ ಆಮಿ ಚೀಫ್ ಆಫ್ ಸ್ಟಾಫ್ ಬದ್ದಲು ಕುಫಿ ದಿಂಗ್ ಕೀಕೆ ತೊಗೊಂಡು ಕಿಯಾನ ಕುಂಬ ಆಗಿತ್ತು ಹೇದು ಇಮ್ಮ ಮಿಹಾರ್ ದೆಮ್ಮೆತ್ತಿ ವಿದಾಳ್ವಿ ಚೈನಾಯ ಮೀ ಅದು ಇರಾನ್ಗೆ ದಿಫಾ ಇರಾನ್ಗೆ ಖಾರಿಜಿ ವಜೀರಾ ಪಾಕಿಸ್ತಾನ್ಗೆ ಸಿಫಾಂಗ್ ವೆರಿಯಾಯ ಅದಿ ತುರ್ಕಿಗೆ ಖಾರಿಜಿ ವಜೀರ ಮೀ ಬದ್ದಲು ಕುರಿ ನುಣಿ ಆಮಿ ಫೋಣು ಮಿ ಗುಳು ಗುಳುಂತ ಮೀ ಗೊತ್ತ ಮೀ ಗೆಂದಿಯ ಕಂಬ ಬಣಿ ಇತುರ ಮಸ್ರಾ ಫೋಣು ವೇದ್ಯ ನುದಿನುಮಷ ಅದು ಹೇಗೆ ಇತುರು ಕೊಮ್ಮೆಸ್ ಫಾರ್ಮ್ಯುಲಾ ಕ್ರಿಯೇಟ್ ಕುರಂ ಹೇತೋ ಅಮೆರಿಕಾಯ ಇರಾನ ಅದೇ ತಿರು ಹಾಕಿ ಹಮಲಾತ ಹುಟ್ಟೋಜನ ಕೊಮ್ಮೆಸ್ ಫಾರ್ಮ್ಯುಲಾ ಕ್ರಿಯೇಟ್ ಕುರಂ ಎಬೇನುಗ ಕಂಬ ಬೇಣಿ ಮೀ ಬದ್ದಲು ಮೀ ಮಾಬಡ ತಫ್ಸೀಲ್ ಹೆಂಗೆ ಫೇನ್ ಕಂಬ ದಮ್ಮಿ ತೀದಾಳು ಬದ್ದಲು ಕುರಿ ದೇಕಂಗೆ ವೇಂಗಿ
1: ಅದ್ವರಪಡ ಶುಕ್ರಿಯ ಹೆಂಗೇತೋ ಮೇತಗ ಮೌದು ಅತಿ ಹಿಸಾಕೋದ ದೇವಿ ಮೌದು ಮಾತ ಒಮ್ಮೆದು ಕುರಣಿ ನತನ್ಯಾಹು ಆ ಟ್ರಂಪ್ ವೆರಿಕ ಮುಂದೂರು ಕುರಂದೆಂಗೆ ಹೊರಮುಸನ್ನು ಹುಳುವ ನಿಮ್ಮ ಮಗುಡಿಯಾಕೋದು ತಿಬ್ಬೆಫುಣ್ಣ ಹಮ ವಾರ ಮುಹಿಮು ತಫ್ಸೀಲಿ ಮೌದು ಮಾತಕ್ಕೆ ಮೇ ಪ್ರೋಗ್ರಾಮ್ ಎದುರಿಕೊಲ್ಲಿ ಬುಣ ಪ್ರೋಗ್ರಾಮ್ ಬೆಲ್ಲೆವಿ ಅಡ್ವಸೆ ಹುರಿಯಾ ಬೆಫ್ನ ಶುಕುರು ಧನ್ಯವಾದ ಉಫಾವೆರಿ ಬಗುತ್ತುಕೊಳಕೆ ತುಂಬ ಬಾಕಿವಲ್ಲ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಂ.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමරා උඩුතකා බිම්ෆද තනවස්කම් හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.